ගංගුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: 7 Lakhana Radio ITN.
1: ලකන හගෙනින් වෙලාව දෙපහයි විනාඩි 46.

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. අපේ ජීවිතයට ලස්සන ගතිගුණ තියෙන යහපත් මිනිස්සු ආවහම ඉබේටම ඒ මිනිස්සුන්ගේ යහපත් ගතිගුණ අපිටත් බෝ වෙනවා. ඒ නිසා ඔබේ ළඟම කවයේ ඉන්න ඔබ වඩාත් ළඟින් ආශ්‍රය කරන මිනිසුන් ගැන හොඳින් අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් ටික කාලයක් කෙනෙකුව ළඟින් ආශ්‍රය කරනකොට ඔබට ඒ අයව තේරුම් ගැනීම පහසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කෙනෙකුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවකදී ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න. තරහවකදී, දුකකදී ඒ සංවේදනාවන් වලට ප්‍රතිචාර දක්වන විදිය බොහෝ විට මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරය කියා පානවා. ඒ නිසා මනසෙක තේරුම් ගන්න හදිසි වෙන්න එපා. ඉක්මන් තීරණ ඔස්සේ මිනිසුන්ව වටහාගෙන වැරදි තීරණ වලට එළඹෙන්නත් එපා. හැම විටම ඔබේ දියුණුවට වචනකින් හරි සහයෝගයක් ලබා දෙන, ඔබේ වැරදි අඩුපාඩු ඔබට තේරුම් කරලා කියලා දෙන යහපත් මිනිසුන්ව ආශ්‍රය කරන්න, ඔවුන් සමග සහජීවනයේ ජීවත් වෙන්න මතක තියාගන්න. නැත්නම් හොඳට ඉදිලා තියෙන පළතුරු ගොඩකට නරක පළතුරක් වැටුනහම ඒ හොඳ පළතුරු සියල්ලමත් ඉතා ඉක්මනින් නරක් වෙලා යනවා වගේ ඔබ ළඟ තියෙන යහපත් පුරුදු, යහපත් ගතිගුණ නැති වෙලාම යන්න පුළුවන්. ඒක නිසා තමන් ආශ්‍රය කරන ළඟම කවයේ මිනිසුන් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඔවුන් ඍජුවම වග කියනවා. ඒ නිසා ඔබ ආශ්‍රය කරන මිනිසුන්ගේ ක්වොලිටි එක ගැන සැලකිලිමත් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: වෙලාව දෙහයයි.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මෝඩින් ඒසල්
3: දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා

0: අයිබෝවන් සුබෝ දෑසනක්. අද ජුනි මාසයේ 10 වෙනිදා බදාදා දවස. අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. එතකම ඊට කලින් අපි පොඩ්ඩක් මතක් කරමු මේ විලියම් ෂේක්ස්පියර් කියන මහා ගත්කතුවරයා දවසක් මෙහෙම කියනවා. වෙලාව කාදමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනවා කියලා. මේ ගැන අපි කතා කෙරුවොත් ඇත්තටම ඔබට වෙලාව කියන එක එහෙම නැත්නම් කාලය කියන එක හරි සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි කෙදිනක මේ ලෝකෙන් ඉවත් වෙයිද එහෙමත් නැත්නම් අපි කවදා මේ ලෝකෙන් මිය යයිද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඒක නිසා මේ තියෙන කාලය සීමිත කාලය වැදගත් විදිහට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න. එතකොට ඔබගේ අභියෝග ඒ විදිහටම ජයග්‍රහණය කරගන්න ඔබට හැකියාව ලැබේවි. ඔබට ඔබගේ සියලුම යහපත් අරමුණු සඳහා ඉක්මනින් යාමට හැකියාව ලැබේවි. ඒ මතක් කිරීමත් එක්ක අදත් අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. මුලින්ම අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. සරණ වසර 16ක් හිරේට බරපතල වැඩ සහිතයි දූෂණ නඩු 4කට වැරදිකරු එක් නඩුවකට වසර 4 බැගින් සිර දඬුවම්. වසර 72ක සිර දඬුවම වසර 16කින් ගෙවා අවසන්. ලක්ෂ 18ක දඩයකුත් දඩය නොගෙවුවොත් තව අවුරුදු 9ක් හිරේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වසර 16කින් එකවර ගෙවි යන ලෙස සරණ වසර 72ක් හිරගෙට නඩු 4ක චෝදනා 18කට වැරදිකරු වෙයි ලක්ෂ 18ක දඩයක්. ලංකාදීප පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරන වාහන අවභාවිතා කරලා නියෝජ්‍ය ඇමති සරණට වසර 16ක් සිර දඬුවම් කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙන තොරතුරු. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Sarana gets 16-year rigorous imprisonment, sentenced for corruption at DLB in 2006, fined 1.8 million rupees. For the more detail, the Colombo High Court yesterday sentenced former Deputy Minister and former Development Lotteries Board Chairman Sarana Gunawardena 16 years rigorous imprisonment after finding him guilty of multiple corruption charges related to the acquisition of vehicle on a rental basis for the DLB. අද මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවට. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. අද චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකර වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු M.M. මොහමඩ් මිහයිල් මහතායේ බරපතල වැඩ සහිතව වසර 16ක සිර දඬුවමක් නියම කළා. එම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18ක මුදලක් නියම කළ විනිසුරුවරයා නොගෙවන්නේ නම් වසර 9ක අමතර සිර දඬුවමක් නියෝග කර තිබෙනවා. විත්තිකරුට එරෙහිව චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. රජයේ ආයතනවල තීරණ ගන්නා ඉහළ නිලධාරීන් දූෂණයට සහ අල්ලසට යොමු වීම නිසා රාජ ආයතන කෙරෙහි මහජනයා තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා දූෂණයට යොමු වීම වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ප්‍රකාශ කරන බව කියා සිටියා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Dollars transferred out of country in major record. transaction involved 105 share companies, 55 persons, $85 million transferred out, abusing telegraphic transfer system. Exchange Control Act amendments in 2017 help racketeers. For the more detail, a large-scale racket involving 105 local companies that have banded to remit billions of dollars abroad in the guise of importing various goods has been uncovered. Public Security and Parliamentary Affairs Minister Anand Vijayapal told Parliament yesterday. භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් පන්නලා NDB සල්ලි ගියෙත් එහෙමලු. එවැනි අවස්ථා 26260ක් හෙළෙවුණා. බැංකු 13ක ගිණුම් 227ක් භාවිත කරලා දේශීය සමාගම 105ක් මේ වැඩේට හවුල්. අමාත්‍ය ආනන්ද විජේපාල මැති සභයේදී කියයි කියලා අද දෙවෙනි පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කරලා තියෙනේ. එතකම දින මින පුවත්පත අද මේ සම්බන්ධයෙන් සටහන් කරනවා. සමාගම 105ක් එක්වී ඩොලර් මිලියන 86ක් රටින් පිට කරලා. බැංකු 12ක ගිණුම් 227ක් මහා පරිමාණ ජාවාරමක් ගැන අමාත්‍ය ආනන්ද විජේපාල හෙළි කරයි. අද සර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා වාරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. රටින් ඩොලර් වෙනත් රටවලට වංචනිකව පිටකිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අපි හල බලමු ආනන්ද විජේපාල මහතාෙහිදී මොන වගේ අදහසක්ද පළ කළේ කියලා.
1: පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයත් ශ්‍රී ලංකා රේගුවත් විසින් විවිධ අවස්ථාවලදී සිදු කරන ලැබූ විවිධ පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කර මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තියෙනවා. විගම්‍ය විද්‍යුත් පැවරුම් ක්‍රම හෙවත් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කියන ක්‍රමය, එහෙම නැත්නම් සාමාන්‍ය විවාරයේදී TT කියන ක්‍රමය හරහා භාණ්ඩ ආනයන කරන බව හඟවමින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවල සමාගම්වලට යවලා තියෙනවා. ඒත් කිසිදු අවස්ථාවක ඒ මුදලට කිසිදු භාණ්ඩයක් මේ රටට ආනයනය කරලා නැහැ.
0: විදේශීය සමාගම් වලට ඩොලර් ගෙවා තිබුණද කිසිදු භාණ්ඩයක් මේ වනතෙක් මෙරටට ගෙන්වා නොමැති බවයි ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ.
1: TT ක්‍රමය හරහා මෙම මුදල් ගෙවීම සිදු කර තිබුණත් එලෙස දක්වා තිබූ හාඩ්වෙයාර් භාණ්ඩ, බාත්รูම් උපකරණ, රත්තරන් බඩු වැනි කිසිදු භාණ්ඩයක් මේ දක්වා මෙරට ආනයනය කරලා නැහැ. තුන්වෙනි සිදුවීම 2023 1/1 ඉඳලා 2025 9/9 දක්වා කාලය අතරතුර භාණ්ඩ ආනයනය සිදු කරන බව අඟවා විදේශ රටවලට විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කර ඇති බවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණි කරා. ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් විදාර ඩොලර් ප්‍රමාණයක් මේ රටින් ගිහිලා තියෙනවා. කිසිදු භාණ්ඩයක් මේ රට ගෙන්නාගෙන නැහැ. මේ වගේ අවස්ථා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් අවස්ථා 26108ක් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. බැංකු 13කට අදාළ ගිණුම් 227ක් හරහා තමයි කාරණේ සිදු කරලා තියෙන්නේ. මේ සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති බවට තහවුරු වෙලා තියෙනවා. අපි මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරා. මේ සමාගම් 105 ඉන්නේ සමාගම් ලේකම්වරුන් හෝ සමාගම් අධ්‍යක්ෂවරුන් 55 දෙනෙක් විතරයි.
0: අද දවසේදී පුවත්පත් ගණනාවක මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පිළිබඳව සඳහන් වෙලා තිබුණ අපේ අවධානය යොමු කරමු දින මින පුවත්පත්. අද දින මින පුවත්පතේ සටහන පාස්කු දින ප්‍රහාර විමර්ශන වලට සජබ බාධා කරන්නේ නැහැ. මහලේකම් රංජිත් මද්දුබ බණ්ඩාර කියනවා කියලායි සඳහන් වෙන්නේ. සුරේෂ් සලේ ගැන එජාපයෙන් නිවේදනයක් අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පතේ සටහන් වෙලා තියෙනවා. සහරා නැතුළු පිරිසට වැටුප් ගෙව්වේ සලේ ගෝඨාභයත් දැන සිටියා. සරත් ෆොන්සේකා කියයි කියලත් අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද අනෙකුත් පුවත්පත්වල තොරතුරු වලට. අද දෙවයින පුවත්පත සටහන් කරනවා අට්ටාල 1000ක් ගැහුවත් විමර්ශන නතර කරන්නේ නැහැ. අමාත්‍ය නලින්ද ජයතිස්ස කියයි සලේට සලකා ඇති ආකාරයේ නිරීක්ෂණයට මන්ත්‍රි කණ්ඩායමක් යැවිය යුතුයි. ජාපේන් නිවේදනයක්. සැකකරුවෙකුට තිබෙන මානුෂික අයිතිවාසිකම් සලේටත් දෙනතුරු සත්‍යග්‍රහය දිගටම ක්‍රියාත්මකයි. විමල් වීරවංශ මෙහෙම කියන කියලා අද ශාම්නුවන් ගණේවත්, චමින්ද සිල්වා සහ සුජීව තත්සරයි මේ සම්බන්ධයෙන් දිවයිනට වාර්තා වරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. UNP calls for MP team to see Saleh in hospital. The United National Party, in a statement released yesterday, said that a parliamentary team be sent to examine the treatment of former State Intelligence Service Chief Suresh Saleh, as the issue has reached the attention of international community. අද මේ සම්බන්ධයෙන් සියලුම් පුවත්පත්තරතුරු සටහන් කළා තියෙන දෙවැනි පුවත්පත සටහන් කරනවා සලේට සලකා ඇති ආකාරයේ නිරීක්ෂණයට මන්ත්‍රී කණ්ඩායමක් යැවිය යුතුයි ජාපයෙන් නිවේදනයක් කියලායි සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා චමින්ද සිල්වා ගෙනෙන වාර්තාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා සෑම ක්‍රියාවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. එම පක්ෂයේ ඊයේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙනවා කියලායි අද දිවයින පුවත්පතේ සටහන. ඔහුට අද සලකන අමානුෂික ආකාරය සාමාන්‍යකරණය වුවත් විපක්ෂයේ කණ්ඩායම් වලට අදිතිරී ඒ අදාළ කර හැකිවන භයානක ප්‍රවණතාවයක් බවද එහි දැක්වෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරපු තවත් කරුණු අද දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල දීර්ඝ වශයෙන් විස්තර විදියට සටහන් කරලා තියෙනවා. No mistreatment, torture during Saleh's detention. For the more detail, Health and Mass Media Minister Dr. Nalinda Jati stated that former State Intelligence Service Director Suresh Saleh has been treated in the same manner as any other individual detained under a detention order, and that no illegal actions, special treatment or mistreatment have taken place during his detention. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කළා තිනා ඒත් එක්කම අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිනා අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට පාස්කු විමර්ශන සහ අධිකරණ කටයුතු වලට රජයේ මැදිහත් වීමක් නොමැති බවත් ඒ ස්වාධීනව සිදුවන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරනවා. ඒත් එක්කම කුමන බාධක පැමිණියත් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුවන තෙක් විමර්ශන අඛණ්ඩව සිදු කරන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා ප්‍රකාශ කළා කියලයි සඳහන් වෙන්නේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස් අමාත්‍යවරයා මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. තවත් විස්තර බොහොමයක් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයති සමාජතවරයාගේ ප්‍රකාශයට.
2: පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවට කටයුතු කරන්නේ. කෙනෙක් විශේෂයක් කරලා වදහිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් කලින් අයට කටයුතු කළේ කොහොමද කියන එක ගැන ගම්මන් පිළ ඇතුළේ ඒකට අයට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවට කටයුතු කරන්නේ.
0: වැරදිකරුවක් නොවන්නේ නම් පරීක්ෂණවලට සහය දිය යුතු බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා පෙන්වා දෙන්නේ.
2: පාස්කු ඉරිදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණවලට සහය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විශේෂයෙන් අවධාන නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණ සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න. ඒකෙන් අනියමින් ගම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද කියන වගේ දෙයක්. හොඳම දේ තමයි තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා මේ පරීක්ෂණ වලට සහාය ලබා
3: දෙන්න.
0: ලකන මෝර්නින් න්ියුස් වලට අගෙන ඉන්න වෙලාව 2:06 විනාඩි 15යි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ලකන රේඩියෝ ITN

0: ලකන මෝනිං නිවස් සලට අගෙනින් වෙලා උදේ 6 විනාඩි 20යි.
1: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 2:22 නැවතත් ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් සමගින් අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන්. අද මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු පුවත්පත් ගණනාවක සඳහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ තොරතුරු වලට. පාස්කු විමර්ශනයට බිය වී ඇති පිරිස් එම විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: දැක්කා 16 දෙනෙක් විතර එකතු වෙලා ඉතා මහා දැවැන්ත සත්‍යග්‍රහයක් කරනවා කියලා ලොකු කලබලයක් ඇති කරන්න උත්සාහ කරා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට. එහි තිබුණු ජනතා සහභාගීත්වය සහ ඒ සම්බන්ධව ලැබිච්ච ප්‍රතිචාර දැක්කහම අපිට හිතුණා ඒක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු බංකොලොත් කණ්ඩායමක ඉතා සාර්ථක උත්සාහයක් ලෙස. කාලයේ වැලි තලාවෙන් සහ දේශපාලනික හස්තයන්ගෙන් වැහිලා ගියපු මහා අපරාධවලට යුක්තිය ඉෂ්ට කරනවා කියලා ජනතාවට පුරොන්දු වුණා. බිලියන ගණන් හොරකම් කරපු සල්ලි අපි ආපහු අරන් දෙන්න යුක්තිය ඉෂ්ට කරනවා කියලා අපි පොරොන්දු වුණා. බලයෙන් පහ කරන ලැබූ ඒ පාලකීන් කවදාවත් හිතුවේ නැහැ මේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න උන්ට සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. ස්වාධීන අල්ලස් කොමිසමක්, ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අධිකරණයක් කියන දේවල් පිහිටුවමින් ඒවට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දෙමින් ඒවට ස්වාධීනව තමන්ගේ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා, ඒ වගේම සහයෝගය දුන්නා.
1: පාස්කු විමර්ශන සහ අධිකරණ කටයුතු වලට රජයේ මැලිහත් වීමක් නොමැති බවත්, එය ස්වාධීනව සිදුවන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා.
3: අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා කිව්වා. මුලින් මේ විපක්ෂයේ සමහර ෆ්‍රන්ට් බෙන්චස් වලිනුත් කිව්වේ ඇයි කියව කිව්වින් අල්ලන්න අපි ඉන්නවා අපි ඉන්නවා. දැන් මෙන්න බුදුම්මෝ පලිගන්නෝ. ඒ සලේ සම්බන්ධයෙන් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය ඒ අධිකාරින් නිවැරදිව කළා. ඉදිරියේදී නීති කටයුතු කරනවා. ඒකට අපේ මැදිහත් වීමක් නැහැ. හැබැයි මීට කලින් ඒ මනුස්සයා දවස් 90ක් ඇතුළේ හිටියනේ. ඒතර කවුරුත් කෙඳිරි ගෑවේ නැහැ. රාබුයි බතුයි කනවා කියලා කිව්වේ නැහැ. මරාගෙන මැරනවා කියලා කිව්වේ නැහැ. අම්මලා දුවලා තාත්තලා කොහේ හිටියද අපි දැක්කෙත් නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන්ම ඔන්න කට්ටිය රත් වෙන්න ගන්නවා. ඒ සත්‍යග්‍රහයේ හිටපු කට්ටිය දිහා බලන් 10 දෙනෙක් එකතු කරගන්නේ. කෝටි ස්ටේෂනේ ගමන් බිමන් යන ඊට වඩා සරයක් ඇවිල්ලා හිටියා. පොලිසිය හිටියා ඊට වඩා. අපි තේරුම් ගන්න ඕන මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නෙමෙයි. ඒගොල්ල බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනේ කෑ ගහලා කළා සලේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි, ඊට වඩා උඩට ගියොත් අන්න මහමොලකරු ඉන්නවා. එහෙමයි මම හිතන්නේ. මමත් විමර්ශන ගැන මන් දන්නේ නැහැ නේක පොලිසියෙන් කරන්නේ. නෝ මේ කේන්ද්‍රීයකනේ.
1: දිනමින පුවත්පතටයි අවධානය. ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි. අද රන්මලී සෝමසිරි දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමිනුයි මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මැද පෙරදිග යුදමේ තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලංකා සතොස වෙළඳසල් ජාලය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අද දින සිට පහත හෙලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලොකුලෝණු, සුදුසීනි, පරිප්පු, කව්පි, කඩල, මුංඇට, රටකජු, තිරිඟුපිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අද සිට අඩුවන බවයි සඳහන් වෙන්නේ. පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ ජනතාවට මේ භාණ්ඩ ලබා දීමට රජයේ සිල්ලර අලෙවිසල් ජාලය වන ලංකා සතොස ආයතනය මේ අනුව පියවරගෙන තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දෙකම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පත. දිවයින පුවත්පත සටහන් කරනවා රුපියල රැකගන්න මහා බැංකුව ඩොලර් මිලියන 223ක් විකුණයි. මේ සම්බන්ධයෙන් අපි මීට පෙරත් තොරතුරු සටහන් කරා. ඔබට අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම රුපියල යලි පිරිහෙයි, ඩොලරය රුපියල් 342ට නගී කියලායි සඳහන් වෙන්නේ. ශාම්නුවන් ගණේවත්තයි මේ සම්බන්ධයෙන් අද වාර්තා වරගෙන එන්නේ. අමරිකාන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ යළි පිරිහීමට ලක් වූ අතර අමරිකාන් ඩොලර එක විකුණුමගේ රුපියල් 342.78 කියලයි සඳහන් වෙලා තියෙන්නේ. අමරිකාන් ඩොලර එක විකුණුමගේ පෙරේදා රුපියල් 341.04ක් වුණා. එසේම පෙරේදා අමරිකාන් ඩොලර එක ගැනුම්මගේ රුපියල් 331.722ක් වූ අතර එමගේ ඊයේ රුපියල් 332.738ක් දක්වා රුපියල් 1.716කින් පිරිහීමට ලක් වී තිබෙනවා. පසුගිය මහබැංකු මාධ්‍ය හමුවේදී විනිමය අනුපාත ස්ථාවර කරගත් බව මහබැංකුව ප්‍රකාශ කළද ඉන් පසුද අමරිකාන් ඩොලරේ සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනපතාම පාහේ පිරිහෙමින් තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. බුදුදහමට එල්ල වී ඇති අභියෝගවලට සජබෙන් මහසඟ සමුලුවක්. මල්බතු මහා නාහිමියන්ට චමින්ද්‍රාණී කිරියැල්ල කියයි. අද අකිත පෙරේරාස සමන්ති වීරසේකරයි වාර්තා වරගෙන්නේ දිවයිනට සංඝ කතිකාවක් පැවැත්වීමට නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම තවමත් සාර්ථක වී නැති බව තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කර තිබුණා. එහි අයහපත් ප්‍රතිඵලයක් දැන් දැක ගන්නට ලැබෙන බවද මල්ලොතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ සඳහන් කරනවා. ඒ සකස් කිරීම සඳහා මල්වතු මහානිකායේ නිල ආරාමයේදී සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුව බවත් එම නාහිමියෝ සඳහන් කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඒ වගේම සංඝ කතිකාවතක් ගෙනීම සඳහා 2006 වර්ෂයේ සිට තමන් වහන්සේ උත්සාහ කළ බවද උන්වහන්සේ සඳහන් කරනවා. වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිට නමුත් එම ආණ්ඩු කිසිවක් ඊට සහාය ලබා නොදුන් නිසා සංඝ කතිකාවතක් ගෙනීමේ අදහස අත්හැර දැමූ බවත් දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාල ගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරන ලැබුවේ ඉන් පසුව බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඉන්ධන නැව් දෙකක් අද සහ හෙට එනවා. තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර මහතා සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. මේ සම්බන්ධයෙන් අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු. අද ශමීර ඇල්ල දිනියයි වාර්තා වරගෙන එන්නේ. ඉන්ධන පටවාගත් නෞකා දෙකක් අද සහ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිතිකුමාර මහතා සඳහන් කරනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 7000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ටොන් 29000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට අද පැමිණෙනු ඇති බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව ඩීසල් ටොන් 29000ක් රැගත් තවත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට හෙට දිනේදී පැමිණීමට නියමිතව තිබෙනවා කියලත් වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් සැලට් එක ලක්කන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 30යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

වෙලාව 2:00 විනාඩි 31 වෙලාව අපි සූදානම් ඊයේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 9 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6213 වන ජයග්‍රහය දිනුම් වරය ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක 6 අංක 7 නැවතත් අංක 7 අංක 4 අංක බිංදුව සහ අවසානයටත් අංක 7 විදිහටයි මහජන සම්පත 6213 වන දිනුම් වරේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ගොවිසෙත 4455 වන ජයග්‍රහී දිනුම් වරේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 34 අංක 45 අංක 59 සහ අවසානයේට අංක 66 විදිහට. මෙගා පව 2561 වන ජයග්‍රහී දිනුම් වරේ එම් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 21 විදිහටයි සටහන් වෙන්නේ. එතෙකම ජයග්‍රහී අනිකුත් අංක සටහන් වෙනවා අංක 34 අංක 40 අංක 75 සහ අවසානයේට අංක 76. දන නිධානය 2243 වන ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණා. ජයග්‍රහී අංක 22 අංක 54 අංක 70 සහ අවසානයේට අංක 81 සටහන් වෙන්නේ. දන නිධානය එහෙම වෙනකොට හඳහන 1522 වන ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ. අරගෙන බලන්න ඔබ මෙලෙදී ගත ලොතරැයි පතේ සඳහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතය තුලා ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක 6 අංක 42 අංක 56 සහ අවසානයේට අංක 59 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 788 වන ජයග්‍රහී දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මකුනේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 7 අංක 4 අංක බිංදුව සහ අවසානයටත් අංක 7. NLB ජය 481 වන ජයග්‍රහී දිනුම් වරේ H ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක 7 අංක 9 අංක 7 සහ අවසානයේට අංක බිංදුවයි ජයග්‍රහී අංක බවට පත් වුණේ. සුබ දවසක්. 329 වන ජයග්‍රහී දිනුම් වරේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහී අංක 16 අංක 18 සහ අවසානයේට අංක 47 වෙනකොට ජයග්‍රහී ප්‍රවර්ධන අංකය. සුබ දවසක්. 329 වන ජයග්‍රහී දිනුම් වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 7322 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:34.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

වෙලාව දෙහයයි විනාඩි 40යි වනවතත් ලක්කන්ඩ මෝනින් නිවසල්ට් සමගින් අපි අවධානය යොමු කරමු. දෙන මිනපුවත් පතර අද සටහන් කළ තිනා තලවතු ගොඩ ගින්නෙන් මරණ තුනයි. අවන්හලේ ගිනි ආරක්ෂණ පද්ධතියක් නැහැ. හිමිකරුට එරෙහිව නීතිමය පියවර කියලා යද දින මිනපුවත් පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනා ඡායාරූපත් සමගින් අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Three killed in Talavatugoda restaurant gas leak fire. For the moon detail, three persons who were admitted to the hospital following a fire that erupted at a restaurant in Talavatugoda succumbed to injuries on begin admission to the hospital yesterday morning. Police suspect a gas leak may have caused the fire. අද මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පත තොරතුරු සටහන් කරන වැඩිදුර තොරතුරු විදිහට ගයන් කුමාර් වීරසිංහ සහ බිමල් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ. තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලක ඊයේ පෙරවරුවේදී සිදු වූ ගිනෙන් තිදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් අවන්හල් හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නුගේගොඩ කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පතේ සටහන. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තව විස්තර සටහන් කරලා තියෙනවා. මෙම අවන්හල තුල අවම ගිනි ආරක්ෂක පද්ධතියක් තිබේ නැති බවත් හදිස්සියකට පිටවීමට අවන්හල පිටුපස දොරක් පවා තිබේ නැති බවයි ඔහු සඳහන් කළේ. මේ තත්ත්වය මත ගිනට හසු වී අවන්හල තුල සිර වී සිටි අය බේරා ගැනීමට පසුපස බිත්තිය කඩා දැමීමට පවා සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. මියගොස් ඇත්තේ එසේ බේරාගත් තිදෙනෙක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි ඔහු සඳහන් කළේ. මෙම අවන්හල ඉදිරිපසින් හැරුණුකොට පිටුපසින් වාතය ගමන් කිරීමට කවුළු පවා තිබී නැහැ. ගින්න හටගෙන ඇත්තේ අවන්හලේ මැද කොටසේ කියලායි සඳහන් වෙන්නේ. එෙහිදී අවන්හලේ ඉදිරිපස සිටි පිරිස් ඉවත්ව ඇතත් ආහාර පිසිමින් ඇතුළත සිටි සේවකයන් කිහිප දෙනෙක් ගින්නට මැදි වී සිට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලාද මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙනවා තොරතුරු. එකම අලියාගේ පහර දීමෙන් අත්තන කඩවල දෙදෙනෙක් මරුට. එක් අයෙක් රෝහලේ. අද නිශ්ශංක වෙලගෙදරයි මේ සම්බන්ධයෙන් වාර්තාව දිවයිනට අරගෙන ඇවිල්ලා තියෙන. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. අත්තන කඩවල යාය 29:30 යන ගම්මානයේ ඊයේ උදේ සැරිසැරූ වන අලියෙකු කාන්තාවකට පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී ඇති අතර කාන්තාව සහ එක් පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි දියබිදුම් පොලිසිය සඳහන් කරන. ඊයේ පෙරවරු 9ට පමණ යාය 29 ගම්මානයේ පුද්ගලයෙකුට වන අලියා පහර දී නැවත දඹුලු කැලෑව දෙසට ගමන් කර ඇති අතර එන අතරතුරදී යාය 30 ගම්මානයේ කාන්තාවකට පහර දී තිබෙනවා. වනාලියාගේ පහළ දෙමින් බරපතල තුවාල ලැබූ අනුලාපති නැමැති අය පොළොන්නරුව රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කාන්තාවට පහර දී නැවත ඉදිරියට ගමන් කළ අලියා බකමූණ දේබෙදුම ප්‍රධාන මාර්ගයේ ගමන් කළ 62 වලදී සෙනවිරත්න නැමැත්තාට පහර දී මරා දමා ඇතැයි දියබෙදුම පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන දිවයින පුවත්පතේ. ජීවත් වෙන්න බැරිම තැන කජු අහුලන්න ගිය දෙදරු පියා වෙඩිකා මරුට. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කළ තින වනාතුවිල්ලෝ කල්ලඩිය ප්‍රදේශයේ ඉඩමක කජු අහුලා ගැනීම සඳහා තමයි මේ පියා ගිහින් තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අද ඔහුගේ ඡායාරූපත් සමගින් මේ පුවත සටහන් වෙලා තියෙන. අනවසරේ නැතුළු පිරිසකට ඉඩමේ මුරකරුවන් විසින් වෙඩි තැබීම නිසා එක් අයෙකු මිය ගොස් ඇති බව තමයි වනාතවිල්ලෝ පොලිසිය සඳහන් කරන්නේ. ඊ අලුයම මෙම සිද්ධිය සිදු වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වනාතවිල්ලෝ සේරක්කුලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදීප් සුසන්ත නැමැති වයස අවුරුදු 36ක දෙදරුපියෙක් කියලා තමයි අද සටහන් කළා තියෙන. ඔහු කලපු දීවල් රැකියාවේ නිරත වන්නේ කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පතේ ඇතුළු පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. දිට්වා වනාන්තර 134ක් වනසලා. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. නිමල කොළිතුවක් කොයි අද වාර්තා වරගෙන ඉන්නේ. දිත්වා වනාන්තර 134ක් සහ ගංගා ද්‍රෝණි 7ක් වනසලා. ශ්‍රී ලංකාවට විනාශකාරී බලපෑම් ඇති කළ දිත්වා සුලෙක් වුණාට හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවය වනාන්තර ප්‍රදේශවලින් 100ට
34ක් විනාශ කර ඇති අතර ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතිවලට දැඩි ලෙස බලපා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. මෙම තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යතාව සැලකිල්ලටගෙන ඉහළ ජලපෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා බෙන්වෝ අධිකාරියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දිත්වස් සොලිකුණාටෝ සමග ඇති වූ නායෑම් සහ තද සොලන් හේතුවෙන් එම කලාපවල පාංශු ඛාදනයේ සහ ස්වභාවික ජල මෝරාශු සිඳියාමේ බරපතල අවදානමක් පවතින බව හඳුනා ගන්න ලැබ තිබෙනවා කියලත් සඳහන් වෙනවා. දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය හේතුවෙන් උග්‍ර වී ඇතිම තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වෙන්වූ අධිකාරියක් ස්ථාපිත කිරීමටයි යෝජනා වී තිබෙන්නේ කියලාද ලංකාදීප පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. විශ්‍රාමික යුද සෙබලකු අතුරුදන් කිරීමේ සිද්ධියකට වසර 8කට පසු අයෙක් දැලේ. අද චමින්ද සිල්වායි මේ සම්බන්ධයෙන් තොරතුරු දිවයින පුවත්පත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. 2018 වසරේදී පණිවිඩයේ කිරිඳිවැල් ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙට්ටඹුව රන්පොකුණගම් ප්‍රදේශයේ පදිංචි 47වැනි පුද්ගලයෙකු පෑන් ගිනි අවියක් සහ උණ්ඩ සමග පෙරේදා මනුෂ්‍ය ඝාතනයක් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. විශ්‍රාමික යුද හමුදා සෙබලා 2018 වර්ෂයේ සැප්තැම්බර් මාස 9වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරි මහතාට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශන වලින් පසුව සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පතේ ඇතුල් පිටවල තොරතුරු සටහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන වෙලාව 2:52.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: චන්ද මහත්මෙන් අද සඳහන් කළ දෙන පුවත්පත් ගණනාවක් ඇමරිකානු හමුදා හෙලිකොප්ටරයක් හෝමුස් මුහුදු තීරයේදී කඩා වැටේ නියමෝ බේරෙයි කියලා තමයි අද දින මිනු පුවත්පත සටහන් කරලා දෙන්නේ. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා
3: කරන්නේ? ඔයතර මේක සඳහන් වෙන්නේ ප්‍රහාරයක් කියලා. ඇමරිකාව චෝදනා කරන ඉරානයේ ලෙතර ප්‍රහාරයක් කියලා කියව විදිහටම නියම දෙදා බේරගෙන තිබෙනවා. ඒ පැය දෙක විතර මෙහෙමක් ඇමරිකාවේ මුහුදු ඩ්‍රෝන යන්නේ තමයි උන් බේරගෙන තියෙන්නේ. ඇමරිකාවේ චෝදනාව ඉරානයේ මේ ප්‍රහාර එල්ල කළා කියලා. හැබැයි ඉරානයේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ නිසාම මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වනවා කියලා ජනාධිපති ට්‍රම්ප් කිව්වා. ජනාධිපති කියනවා අපි කතා කරනවා. හැබැයි ඒත් එක්කම ප්‍රතිචාරයක් දක්වනවා කියලා. ඒ කියන්නේ සමේ පිළිබඳව කතා කරනවා. හැබැයි මේ වගේ දේවල් සිද්ධ වුණොත් එමීට අදාළ ප්‍රතිචාර දක්වනවා කියලා ඔහු කියන්නේ. ඒක කියලා ඉවරලා ඉරානයේ ආරක්ෂක සහ රේඩාර් පද්ධති වලට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ගත්තොත් එහෙම ඉරානයේ බණ්ඩා අබ්බාස් සුරික් සහ ජස්ක් කියන ප්‍රදේශවලට තමයි මේ ප්‍රහාර එල්ලලා තියෙන්නේ. මේකින් සිද්ධ වෙච්ච හානි පිළිබඳව නිශ්චිතම තොරතුරු තාම ලැබිලා නැහැ. කොහොම වෙතත් ඉරානය ඊට පස්සේ කිව්වා ඔබට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් අපේ කලාපෙන් පිටවෙ යුතුයි කියලා. ඉනිම ඇමරිකාවට ලබා දුන්න පණිවිඩයක්. ඇමරිකාව කියන්නේ අපිට තර්ජන ඉල්ලනවා නම් අපි අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වනවා කියලා. කොහොම වෙතත් දැන් මේ මැද පෙරදුව අර්බුදය තවමත් යම් යම් ආකාරයකින් තියෙනවා, ඉවර වෙලා නැහැ. දැන් ඇමරිකාව සහ ඉරානයේ යන රටවල් දෙකටම යුද්ධය නතර කරන්න අවශ්‍ය වුණත් දැන් අවශ්‍යතාව මතුවෙන බොහොම මොකද ප්‍රශ්න ඇති වෙන්නේ අනිත් රටවලට පමණක් නෙමෙයි, ඔවුන්ටත් ගැටලු මතුවෙන අවශ්‍ය වුණත් මේ අභිමානය නැත්නම් ජයග්‍රහණය පිළිබඳ සාධක තියෙන නිසාම තවමත් දෙපැත්තේ හිර වෙලා ඉන්නවා. ඔවුන් එකිනෙකා ප්‍රකාශ කරන්නේ අපි ජයග්‍රහණය කළා කියලා. නමුත් ඒ ජයග්‍රහණ තහවුරු කර ගැනීම සඳහා තියෙන ඉඩකඩ පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැද පෙරදිග තෙල් නිෂ්පාදනයේ බැරල් මිලියන 11කින් අඩු වෙලා තියෙනවා. දර්බේ නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේම එතනින් එහාට අනිකුත් ප්‍රශ්න මතුවෙනවා කියන එක. විශේෂයෙන් මේ හෝමස් විවෘත නොකිරීමත් මීට එක්තරා සාධකයක් වෙලා තියෙනවා. දැන් පහුගිය අවුරුද්දට සාපේක්ෂව ඉල්ලුමත් යම් ආකාරයක අඩු වෙලා තියෙනවා. මොකද මිලිහෙල යම් වගේ කාරණා පදනම් වෙලා තියෙන නිසා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය අනුමාන කළා ඉරානයේ පාලන තන්ත්‍රය යම් ආකාරයකින් බිඳහැලිය හැකි කෙටි කාලෙකින් කියලා. නමුත් ඔවුන් අනුමාන කළාට වඩා මේ පාලන තන්ත්‍රය ඊටවට ශක්තිමත් සහ තවදුරටත් පවතිනවා. ඒ නිසාම ඔය අපි කලින් කියපු අභිමානය සහ ජයග්‍රහණය උදම් වැනීම කියන මේ කියන කාරණා පදනම් කරගෙන තවදුරටත් මේ යම් ආකාරයකින් එහෙන් මෙහෙන් ගැටුම් ඇති වෙනවා. නතර කරන්න කිව්වත් ආපහු පටන් ගන්න කුමන හේතුවක් මත හෝ කොහොම වෙතත් තවමත් ලෝකයේ මේ නිසාම එල්ල වෙන්නේ බරපතල බලපෑමක් නිසාම. හැමදෙනාගේම අවධානය දැන් ආරක්ෂක මණ්ඩලය ජග සංවිධානය පවා විශේෂ නියෝජිතෙක් ආපහු යොමු කළා මේ සාමය ඇති කිරීම සඳහා සාකච්ඡා කිරීමට. අපි ප්‍රාර්ථනය ඉතින් සාකච්ඡා සාර්ථක වේවා කියන එක තමයි.
1: එහෙම තමයි. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි ඔබට අද අපිත් සමග විදිස්පත් විශේෂණයේ සම්බන්ධ වුණාට. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට.

0: පෙක්දින තරගාවලි ජයක් අද මේ සම්බන්ධයෙන් ඡායරූපත් සමගින් දිවයින පුවත්පත තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු සම්බන්ධයෙන් තොරතුරු වලට. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදේව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වූ අවසන් සහ තුන්වැනි එක්දින තරගයේද වර්ෂාව නිසා අතහැර දැමීමට බටහිර ඉන්දියා කොදේව් සබීනා පාක් ක්‍රීඩාංගණයේදී සිදු වුණා. ඒ අනුව ක්‍රීඩාංගණයට ඇදහැළු අධික වර්ෂාව නිසා එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකි වුණා. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගත් අතර ඉතිරි තරග දෙකම වර්ෂාවට සේදී ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව බටහිර ඉන්දියා කොදේව් දූපත්වලදී වසර 23කට පසුව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ යලිත් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ දමමින් කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ක්‍රීඩා පුවත් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අසීරු අභියෝගයක් අභියස. දමින්ද විජේසූරියයි වාර්තාව අරගෙන එන්නේ ජුනි 12 වෙනිදා අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ තමත් සුවිශේෂී දිනයක්. ලෝක කුසලාන තරගාවලි දෙකක් එකම දිනේ ආරම්භ වීම ඊට හේතුවයි. මෙක්සිකෝවේ මෙක්සිකෝ නුවරදී පාපන්දු ලෝක කුසලාන තරගාවලි ආරම්භ වන දිනේදීම එංගලන්තයේ බර්මිංහැම් නුවරදී විසවිස කාන්තා ලෝක කුසලාන තරගාවලියත් ආරම්භ වෙනවා. ඒත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියට වඩා පැය එකහමාරක් කලින් කාන්තා ලෝක කුසලාන තරගය ආරම්භ වීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු සටහන් කළ තිනේ ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. අංජනගේ කාටුනේ දිනමින පුවත්පතේ සත්‍යග්‍රහයට ආවේ බොහොම ටික දිනයි බං. පපුවේ තෙතමනයක් නැතුව ඇති ස කියලා තමයි අද සඳහන් කළ තිනේ දිනමින පුවත්පතේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද මෙහෙමයි කියන්නේ. සරණ ඇතුළට ගියාලු රඹුටම් වෙලෙන්දන්ට සතුටු ඇති කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙනවා පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අපි අද අවධානය යොමු කරමු දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ සඳහන් වෙන්නේ මෙහෙම. තෙල් සහන ආධාරයක් ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරගන්න දීවරයෝ ආපහු කොළඹට එනවලු. අර ඇප් එක ගැනත් අහයිද දන්නේ කියලා තමයි සඳහන් ප්‍රශ්නාර්ථකෙත් එක සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන්. අවලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරන්නයි සෝදානම් වෙන්නේ. ශ්‍රී සමයන් කාටුනින් බලේ ඉන්නකොට කළ වැරදි හතරකට සරණ ගුණවර්ධන වැරදිකරු වෙලා සිරගත කළාලු. ඉතින් කාගේ සරණද කියලා තමයි අද සඳහන් වෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් වලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ගුඩ් මෝනිං උදේ 7:10 වෙලාව සුබෝදස්සනක්
1: සුබෝදස්සනක්
0: අද බදාදා 10 වෙනිදා
1: අද 10 පඩි දවස
0: සමහරුන්ට
1: පඩි දවස සමහරුන්ට 25නේ සමහරුන්ගේ පඩි ඉවරයි මේ වෙනකොට කොහොම වුණත් ඉතින් අද ජූනි 10
0: හරි
1: ජූනි 10 කියලා කිව්වම දැන් මොනවද පහුගිය පැය කීපේ විස්තර කියලා හොයලා බලනකොට අමරිකාවේ හෙලිකොප්ටරයකට ඉරානයෙන් ගැහුවා මේ පහුගිය පැය කීපේ.
0: හරි.
1: ඒ නිසා ඇමරිකාව ආයේ යුදමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ දැන් ඔබ ඊයරෑ නිදාගෙන නැගිටිනකොට අද උදේ වෙනකොට මේ වෙලා තියෙන දේවල්.
0: ලෝකේ රටේ නේද?
1: ඇත්තටම ඔබ අපි නිින්දට ගියේ අද උදේ වැඩට යන්නේ කීයටද? අද ඔෆිස් එකේ වැඩ ටික කොහොමද ඉවර කරන්නේ?
0: හරි. බස් එක මිස් වෙයිද දන්නේ නැහැ. කලින් යන්න ඕන.
1: ඔව් අද ළමයි පන්ති දාලා ඊට පස්සේ හවසට ගෙදර වැඩ ටිකත් කළා. ආයි ළමයි පන්ති වලින් අරන් ඇවිල්ලා. අද දවසේ ආගේ තිබුණා දෛනික මෙව්ව ටික. එතකොට ඔය අතරේ ලෝකේ තමයි අර වගේ දේවල් සිද්ධ වෙලා
0: තියෙන්නේ.
1: ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් අද දවස ගැන කියනකොට මේ පත්‍රවල සිරස්තල වලත් විවිධාකාර ප්‍රවෘත්ති තිබුණා. එතකොට මේ දවස්වල විශේෂයෙන්ම ඔය අනතුරු කියන ඒවා ඔය ගිනි අනතුරු නේද සෑහෙන ප්‍රමාණයක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
0: ඊයේත් අපිට ඒ වගේ නිවුස් අහන්න හම්බුණා නේද?
1: ඉතාම ආසන්න මේ තලවතුගොඩ සිදුවීම තිදෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා ඉතින්ද?
0: ඔව්.
1: එයට හදිසි තොරටුවක් නොතිබීම කියලා එතන මම දැක්ක යම් කෙනෙක් සඳහන්
0: කරනවා.
1: ඔය ගෑස් එකක් එහෙම අපි හැමදාම මේ උදේ පාන්දර කතා කරලා තියෙන ඔයගේ දේවල්. උදේම නැගිටලා ඔය ගෑස් එක ඔන් කරන්න කලින් අර ජනේලයක් දොරක් හරි අරින්න කියන එක. ගෑස් කාන්දුවක් වගේ තිබුණොත් වෙන්න පුළුවන් විනාශය වළක්ව ගන්න පුළුවන්. ඊට පස්සේ අනෙකුත් දේවල් සම්බන්ධ අතිශයම විදුලි නේද පරිපතහ සම්බන්ධ වෙන දේවල් සම්බන්ධ.
0: අනිවාර්යයෙන්.
1: ඒ වගේ දේවලුත් මොකද මේ පහුගිය දවස් කීපේදී මාර්ගනතුරු මේ වගේ ගිනි සම්බන්ධ අනතුරු දියේ ගිලීම් මේ වගේ අවස්ථා ගණනාවක සිද්ධි කීපයක් වාර්තා වෙනවා. ටිකක් වැඩි ප්‍රවණතාවයක් හැම පුවත්පතකම වගේ ගොඩාක් වෙලාවට මේ වගේ ප්‍රවෘත්ති දකින්න ලැබුණා. ඒ කියන්නේ අපේ නොසලකිල්ල මත
0: සිද්ධ වෙන දේවල්.
1: ඒ නිසා අද දවසෙත් ඔයාගේ මේ අවධානය තියාගන්න. පුංචිවත් එහෙම වරදක් වෙන්න තියන්න එපා.
0: පාරේ තොටේ යනකොට ගෙදර ඉන්නකොට නේද ඔබ වැඩ කරන තැන වෙන්න පුළුවන්. ඔය කොයි තැනක කොහොම හිටියත් පරිස්සම අංක 1 තියාගෙන අද දවසේ වැඩ ටික පටන් ගන්න.
1: එමනම් අද දවසේ අපි ටේක් යා වැඩසටහන පැවැත්වෙන්නේ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. ඒ පිළිබඳවත් අපි තොරතුරු කියන සූදානම් අද දවස පුරා.
0: ඉතින් ඔබට අපි ආරාධනා කරන උදේ 10 වෙනකන් FM 93.5 FM 93.7 දිගටම ලකන මෝනින් ඩ්‍රයිවර් එකත් එක්ක ඉන්න කියලා.

0: Lakhanda Radio ITN
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හතයි විනාඩි 18යි දැන්.
1: එක රාජකුමාරී හිටියා. එයා කවදාවත් දූවිල්ලක්වත් දැකලා නැති. කොණු ගොඩක් දැකලා නැති. ඒ කියන්නේ සර්ලෝම් කියනවා සැපට හැදිච්ච කොල්ලෙක් නේ. හරි.
0: රාජකුමාරෙක්.
1: රාජකුමාරෙක්. අව්වටවත් ගිහිල්ලා නැහැ. වැස්සකට තෙමිලා නැහැ. හරි. සෙල්ලම් කරලා පොඩි කාලේ වැටිලා
0: නැහැ.
1: අතපයි කැලලක්වත් නැහැ.
0: සැපට හැදිච්ච රාජකුමාරෙක්.
1: රාජකුමාරෙක්. දවසක් මෙයාට හිතෙනවා තමන්ගේ ජනතාවගේ ජීවන තත්ත්වය කොහොමද කියලා බලන්න ගමේ පොඩි රවුමක් දාලා. ඉතින් දැන් මේ රාජකුමාරයා යනවා. රාජකුමාරයා කියලා කිව්වම එයා හැඳ පැනඳගෙන යන්නේ ඒ විදිහට තමයි. මෙයා වෙස් වලාගෙන යන්නේ සාමාන්‍ය විදිහට යනවා. ඉතින්
0: හරි.
1: ඉතින් ගමේ මිනිස්සු hina වෙනවා, කතා කරනවා, සැලුට් ගහනවා.
0: හරි.
1: සමහරු කානුවට බහිනවා මෙයා ඉස්සරහට එනකොට. අර එහෙම තියෙනවනේ ඉතින්.
0: ඔව් ඉතින් රාජකුමාරයෙක් නේ දෙයියනේ. ඔව්
1: සමහරු සෙල්ෆි ගහන්න එනවා. අද කාලේ වගේ නะ.
0: ඕකේ.
1: සමහරු ඔටෝග්‍රාෆ් අරගෙන එනවා. ඒ වගේ ගොඩාක් දේවල් වෙන්නේ ඉතින් ඒ කාලේ මොන හරි තියෙන්නේ ඉතින්.
0: ඔව් ඔව්.
1: ඉතින් සෑහෙන ආකර්ෂණයක්. ඉතින් මිනිස්සු යන වාහන මොනවාද කරත්ත අනම්මනම් අශ්ව කරත්ත නවත්තලා බලන් ඉන්නවා. ගෑනු ළමයි පුතුම මේ බුවකින් බලන් ඉන්නවා.
0: ඕකේ.
1: ඉතින් ඔහොමම සමහර ගෑනු ළමයින්ගේ අම්මලා තමන්ගේ ලස්සන දුව විසරහට අරගෙන එනවා. එකම වැඩයි එදා දවසේ ගමේ.
0: හරි.
1: කොහොමරි මෙයා මෙහෙම මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා මෙයා ආව පරණ පිටි මෝලක් ළඟට.
0: අහහ ගමේ තිබ්බ.
1: ගමේ තිබ්බ. එතන ඔය දූවිලිත් එක්ක කරස් කිරිස් ගාලා හඬ එක්ක කැරකෙන ගල් රෝදයක වටේට ලීයක් බැඳලා එතන ඇවිදින කෙට්ටු බූරුවෙක් හිටියා. කෙට්ටු යා කෙසඟයි.
0: බූරුවෙක්.
1: බූරුවෙක්. බූරුවෙක්
0: හිටියා.
1: හිටියා.
0: ඕකේ.
1: අර මෙයා කෙට්ටුයි කියලා කියන්නේ මෙයා හරි දුක්ඛින්දින බූරුවෙක්.
0: ඔව් ඉතින් අර
1: කෑම බීමක් නැහැ බූරුවෙක්ගෙන් වගේ වැඩ ගන්න.
0: අහහ.
1: හරි. මෙයාගේ බෙල්ල එල්ලලා තියෙන පොඩි සීනුව. එතකොට ඌ වටේට කැරකෙන වාරයක් කියන්නේ යන ඇවිදින ඇවිදින හැම වෙලෙම මේ සීනුව ටිලින් ටිලින් ගාලා සද්ද වෙනවා. ඉතින් රාජකුමාරය ටිකක් කලා බලන් හිටියා. ඉතින් මෙයා එක පාරට මෙතන හිටපු මේ හිටිය අතන වැඩ කරන කෙනෙක්. අපිටම අයිතිකාරයෙක්. මෙයා හුව මේ එක පාරට නිකන් විශේෂ අවධානයක් දීලා එයා යමක් හොයාගත්තා වගේ හැඟීමක් එන විදිහට මේ අයි
0: ඔව්
1: මේ මේ මේ බූරුවගේ බෙල්ලට සීනුවක් දාලා තියෙන්නේ.
0: අහහ.
1: ඉතින් මේ මෝලේ අයිතිකාරයා කුමාරයාගේ තත්ත්වය දැකලා හිනාවුකුත් යන්නව ඒ තරම් අවබෝධයක් නැද්ද කියලා හිතුණා.
0: ඔව්. හිනා වෙන්නත් බෑ මේක රාජකුමාරයෙක්.
1: රාජකුමාරයෙක්. උත්තරයක් දුන්නා. කුමරුනි. ඌ ඇවිදින එක නවත්තලාද කියලා දැනගන්නේ මම එහෙම.
0: අහහ.
1: ඒකට තමයි ඒක ගැට ගහලා තියෙන්නේ.
0: ආ.
1: සීනුවේ සද්දේ නැත්තම් අපි දන්නවා ඌ නැවතිලා ඉන්නේ කියලා.
0: හ්ම්.
1: රාජකුමාරයා එතකොට පොඩි හිනාවක් යාගේ මූණට ආවා. ගාලා වගේ එක.
0: ඕකේ.
1: තමන් ගොඩක් බුද්ධිමත් කියලා පෙන්වන විදිහේ අමුතු මූණක් හදාගෙන කියනවා. හැබැයි හැබැයි හැබැයි අයි මෙහෙමයි.
0: ඔව්.
1: බූරුව එකතන නවත්තගෙන ඔළුව විතරක් මෙහෙම මෙහෙම දෙපැත්තට වැනුවා.
0: අහහ.
1: ඔළුව දෙපැත්තට වන්නලා මෙහෙම පෙන්නවා.
0: ඔව්
1: ඔව්. එතකොට සීනුව වදිනවනේ.
0: අහහ.
1: ආ? එතකොට සීනුව වදිනවා. තුර බෝලිමේ ටිකක් කියලා එයා දිහා බලාගෙන ඉඳලා කියනවා. මේ එහෙම වෙන්න පුළුවන් කුමරුනි.
0: ඔව්.
1: හැබැයි මම මේ මෝල පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් ඔය රාජකුමාරයා වගේ හිතන බූරුවෙක් හම්බෙලා නැහැ.
0: ඕකේ.
1: මේ බූරුවට එච්චර හිතන්න බෑ.
0: ආහහා.
1: හරි.
0: ඒකනේ.
1: ඒ නිසා මේ කුමරුනි මං එච්චර ලොකු දේවල් හිතන්නේ
0: නැහැ.
1: මම සරල විදියට හිතලා මේ වැඩේ කරගෙන යන්න.
0: රයිට්.
1: ඔබ කියන එක හිතුවොත් මට මේ බූරුවගේ මේ වැඩේ ගන්න
0: වෙන්නේ.
1: ඒ හින්දා මේ කුමරුනි
0: බූරුවෙක් නැතුව මෙතන කියලා කියන්න බෑනේ රාජකුමාරයානේ.
1: නොකිය කිව්ව හැබැයි.
0: ආහා.
1: සමහර දේවල් ගැන එක්ස්ට්‍රීම් හිතන්න ගියාම මිනිසුන් එහෙම වෙනවා. සමහර අය උගත්යයි දැන දැන දැන් මොකද කියන්නේ දැනමුතුකම්
0: තියෙනවා යයි ප්‍රදර්ශනය කිරීමට ගොස් බූරුවන් වෙන අවස්ථාද නැතුවම නොවේ.
1: හඟවන්න යනවා. කියන්නේ සමහරු ඉන්නවා අපිට හම් වෙනවා.
0: ඔව්.
1: මම පොරක් වගේ එකක් හංගවන්න. සමහර අපි කියන්නේ මේ සරල කරලා කිව්වොත් මේක මෝඩ ගොම් ප්‍රශ්න අහන.
0: හරි.
1: අපි කියන්නේ මේ ගොම් ප්‍රශ්න අහන්න එපා.
0: ඔව්.
1: එහෙම කියනවනේ. වාග්දී තියෙන වචනේ මම මේකේ හරි වැරදි මේම කියන එක රේඩියෝ එක.
0: ඔව්.
1: එහෙම තියෙනවා සමහර.
0: හ්ම්.
1: අපේ මිත්‍රයෝ එහෙම ඉනෝ සමහරලාට ප්‍රශ්න ඇවිල්ලා අහනවා අරක කොහොමද මේක කොහොමද එක මෙහෙම වෙන්න බෑ. තර්ක කරනවා මේ කෙස් පැලෙන තර්ක.
0: මහා මෝඩ ප්‍රශ්න වලට.
1: ඔව් තමන් පොරයයි. නේද?
0: සිතා
1: සිතා එයා හංගවන්න. නමුත් අවසානේ ඒ බූරුවෙක් යයි හැංගෙනවා අපිට.
0: අහහ.
1: අන් මෙන්න මේ කතාවෙත් එහෙම එකක් තියෙනවා.
0: තියෙනවා.
1: ගොඩාක් හිතන්න බෑ සමහර දේවල් නේද?
0: බූරුව වෙනවා අපි.
1: 7:23 වෙලාව අපි ක්‍රිමිරාජ් ගැන මතක් කරන ඔයාට මේක ඇවිල්ලා ගෙදර තියෙන ඔයාට තියෙන ඖෂධ අතරේ තියෙන සරල විසඳුමක්. හැබැයි අවුරුදු 70කට එහා ගිය විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා.
0: ඒ විශ්වාසය නිසාම තමයි ඔබ දන්නවා ISO GMP තත්ත්ව සහතිකයෙන් පවා මේ ක්‍රිමිරාජ් ගුණාත්මක ආයුර්වේද ඖෂධ පිදුම් ලබන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා ක්‍රිමිරාජ් පේයාව ගැන, ගෙදරදි සෙම් ප්‍රතිශාව, ඒ වගේම උණ, කැස්ස, සෙම මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රිමිරාජ් පේයාව පාවිච්චි කරන්න, සහ වැල්මි පැණිය. හදිස්සියේ කැස්සක් හතියක් ආවට පස්සේ බෙහෙත් හොය හොය ඉන්න බෑනේ. ඒ නිසා ගෙදරම තියෙන්න ඕන එකක් තමයි වැල්මි පැණිය කියලා කියන්නේ. ඉතින් ක්‍රිමිරාජ නිවහනින් තමයි ඔබට මේ නිෂ්පාදන, මේ ඖෂධ හැම දෙයක්ම ලැබෙන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 12 753 889, 011 12 753 889.
1: විජය නිෂ්පාදන කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
0: ඉතින් ඔබේ කැම වේලත් අද දවසේ රසවත් කරගන්න නියම කුළුබඩු ටික විජය කියන නමින්ම එකතු කරගන්න.
1: සමාරුන්න මෙන්න මෙහෙම හිතෙනවා.
0: මොකද්ද?
1: ඇයි ඕගොල්ලෝ හැමදාම විජය නිෂ්පාදනය ගැන කියන්නේ? ඕගොල්ලන් ස්පොන්සර් කරන හිඳ. ඔව්නේ.
0: ඔව්.
1: ඒක හරිනේ.
0: ඔව්.
1: හැබැයි අපි හැම වෙලෙම ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ තව තව නිෂ්පාදනත් එක්ක සංසන්දනය කළ බලන්න.
0: ආහහ.
1: නේද?
0: ඒකද හොඳ මේකද හොඳ?
1: ඔව්, තරංකාරී තව තියෙනවනේ කුළුබඩු නිෂ්පාදන.
0: ඒවත්
1: එක සංසන්දනය කරලා බලන්න එක දවසකට බලන්න. ඒක කඩේ තියෙන ඕගොල්ලෝ කැමති එකක් ගෙනල්ලා. ඊළඟ දවසේ try කරලා බලන්න අපි කියන අපි මේ දැන් මේ හැමදාම මතක් කරන විජේ ප්‍රොඩක්ට් එකේ තියෙන quality එක මොකක්ද කියලා. අවසානයේ ඔබේ බුද්ධියට අනුව තීරණය කරන්න පුළුවන්
0: මොකද්ද හොඳම නිෂ්පාදනය කියලා.
1: ඔව්, වඩාත් රස නේද? වඩාත් ස්වභාවික රස එකතු කරන කුළුබඩු නිෂ්පාදනය මොකක්ද කියලා. අන්න එතනදී ඔයාට අපි කියන එකට එකඟ වෙන්න වෙයි.

හතයි විනාඩි 32යි වෙලාව. හරිම වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල ප්‍රතිඵල ටික මතක් කරන්න. අපි හැමදාමත් කියපු ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පතයි මුලින්ම මතක් කරන්නේ. 6213 වෙනි දිනුම් වාරියේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A, ජය අංක අංක 6 අංක 7 නැවතත් අංක 7 අංක 4 බිංදුව සහ අංක 7. ගොවිසෙත එක් අක්ෂරයත් එක්ක අංක 34 අංක 45 අංක 59 සහ අංක 66. මෙගා පව එම් අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 21. ජය අංක අංක 34 අංක 40 අංක 75 සහ අංක 76. දර නිදානය වයි අක්ෂරයත් එක්ක අංක 22 අංක 54 අංක 70 සහ අංක 81. හඳහන තුලා ලග්නයත් එක්ක අංක 6 අංක 42 අංක 56 සහ අංක 59. අද සම්පත ඒ අක්ෂරයත් එක්ක අංක 7 අංක 4 බිංදුව සහ අංක 7. NLB ජය H අක්ෂරයයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ජය අංක අංක 7 අංක 9 අංක 7 සහ බිංදුව. සුබ දවසක් මීන ලග්නයත් එක්ක අංක 16 අංක 18 සහ අංක 47 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට මතක් කිරීම කරන්න. ඉතින් වැඩියෙන් අද දවසෙත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට මතක ඇතුව මහජන සම්පතක් ගන්න. මොකද මේ අවුරුද්දේ මේ වෙද්දි 9 වෙනි සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ටිකට් එකෙන් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. 2,34,00,000 අධික මුදලක් ආඩි අම්බලම් ප්‍රදේශයට ලබා දීලා තියෙන්නේ. ඉතින් සුපුරුදු විදියට 2,02,00,000 සුපිරි ත්‍යාග, 1,25,00,000 ප්‍රථම ත්‍යාගත් එක්ක තවත් ත්‍යාගී රසක් ඔබට දිනා ගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පතින්.

0: හතයි විනාඩි 38යි දැන් වෙලාව.
1: හා.
0: ඇයි?
1: වදන්නාද සංචාරක කර්මාන්තය ඉස්සරහට අපි පොගි කාලේ කතා කරා ලංකාවේ සංචාරක කර්මාන්තයේ මරු නියමයි.
0: අහා මාර තැනක තියෙන්නේ.
1: මාරයි. ඔව්. එල්ල කීර.
0: එල්ල කිරි.
1: එහෙම කියලා අපි කතා කරා.
0: හරි.
1: දැන් බලන්න ඔය ඉරාන යුද්ධය ඇවිලීමත් එක්ක සංචාරක ව්‍යාපාරයටත් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා.
0: කන කොකා හඬලද?
1: කන කොකා කෙසේ වෙතත් මොකෙක් හරි අපිට ඉතින් ඉන්නවනේ.
0: අඬන්න නම් කට්ටිය නැද්ද?
1: මොකක් හරි ප්‍රශ්නයක් අපිට නේද? අධික ලෙස ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම තමයි හේතුව. ඒ නිසා සංචාරකයෝ සිය ගමන් මේ වෙනකොට කල් දාලා
0: තියෙනවා.
1: එතකොට අඩු වෙන්නේ ලංකාවට ලැබෙන ආදායම. දැන් අපේ රටේ වැඩියෙන් එන්නේ ඉන්දිය සංචාරකයෝ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙරට වැසියන්ට කිව්වා විදේශ සංචාරවල යෙදීම නතර කරන්න. මතකයිනේ?
0: මතකයි.
1: මැද පෙරදිග අර්බුදේ නිසා ඩොලර් ඉතුරු කරගන්න තමයි මෝදි මහත්තයා මීට මාසෙක ආමාර්ගිත කලින් ඔය වෝනින් එක දුන්නේ. එතකොට දැන් ඒ ඩොලර් බිලියන 700ක විදේශ වත්කම් ඇති රටක්
0: අපිට කීයද?
1: අපිට ඩොලර් බිලියන 7ක විදේශ වත්කම්
0: තියෙනවා. 7යි.
1: අර ගොල්ලන්ට 700යි
0: බිලියන අපිට බිලියන 7යි.
1: බිලියන 7යි. එතකොට දැන් අපේ එකත් ටික ටික හිස්සෙනවනේ ඔය තෙල්ලානයිනේට වැඩිපුර දරන්න වෙනවා. නේ ඇත්තටම ඉතින් තෙල් මිලි හැලෙන්කොට ඒවා ගෙවන්න එපා. ඊට පස්සේ දැන් පොහොර පැත්තෙන් ගොවියෝ ඒ පැත්තෙන් මැසිවිලි නගනවා. මොකද පොහොර මිලත් ඉහළ යනවා. මේ යුද්ධයේ අවසානයක් දකින්න හැකියාවක් නෑ මේ මෑත කාලේ. එහෙම
0: පේන තෙක්මානක නෑ එහෙම එකක් නේ.
1: දැන් අපි හිතන් හිටියන මේක ඉවරයි කියලා. ඉවර නෑ.
0: අලු යට ගිනි වගේ තමයි.
1: ඔව්. දැන් පෝරමිල නැති වෙනකොට කුඹුරු පාළු වෙනවා.
0: එතකොට
1: ගොවියා දුප්පතෙක් වෙනවා.
0: හරි.
1: ආහාර නිෂ්පාදනය පහළ යනවා.
0: අපිට බඩගින්න වැඩි වෙනවා.
1: බඩගින්න දරුණු වෙනවා. ලංකාවේ ආර්ථික ස්ථාවර කිරීම නැවත වතාවක් ඔය ඉරාන ගැටුමේ අවසානයක් වෙනකම් බලාගෙන ඉන්න
0: වෙනවා.
1: කොහොම නමුත් ඉතින් අපේ රටේ ජනතාව සූදානමින් ඉන්න ඕනේ මේවට ෆේස් කරන්න. ලංකාවේ ජනගහනයෙන් 10%ක් තේ කර්මාන්තය හරහා තමන්ගේ ජීවිකාව සරි කරගන්න. හැබැයි ඉරාන ගැටුම අපේ තේ කර්මාන්තයට දැඩි බලපෑමක් කරලා
0: තියෙනවා.
1: ඉරානයේ කලක් ලංකාවේ ලොකුම තේ ආනයන කරුණේ. හැබැයි දැන් ඒ කියන්නේ ඉතිහාසයට එකතු වෙච්ච කාරණාවක්. ඒ කියන්නේ දැන් එහෙම නෙමෙයි. හරි. කොහොම නමුත් මේ කියන තත්ත්වයන් එක්ක මැද පෙරදිග සංසුන්නේ නැත්තම් ලංකාව විතරක් නෙමෙයි ආසියානු කලාපයේම අර්බුදයක
0: තියෙනවා. දැඩි අර්බුදයක.
1: දැන් මේ දැන් අපි බැලුවම මේ ගොඩාක් වෙලාවට ඉතිහාසයේ පළවෙනි වතාවට ඊශ්‍රායලයේ ගුවන් හමුදාව ඉරාන විදේශ අමාත්‍යංශයටත් ප්‍රහාර එල්ල කළා.
0: අනවස්ස වැඩනේ නේ.
1: ඔව්. දැන් ලෝකේ ඇතිවන අන් කිසිම ගැටුමකට වඩා අපිට දැනෙන්නේ මේක මේ ඉරානයේ මැදිහත් වන යුද්ධයක්
0: ඉදන්.
1: මොකද අපිට මේ වසරේ මාස පහක් ඇතුළත 8 වතාවක් තෙල් මිලි ඉහළ ගිහිල්ලා
0: තියෙනවා.
1: මේ ඇමරිකා ඉරාන හේතුව නිසා. ඒ නිසා මේ අපිට වෙඩිහඬ බෝම්බ හඬ ඇහෙන්නේ නැති වුණාට අපේ බත්පතර තමයි මේක දැනෙන්නේ.
0: හරි. ගෑස් වලින්, තෙල් වලින්, කරන්ට් එකේ
1: හෝමූස් එක ඒ පැත්තෙන් වද දෙනවා. මේ ඔක්කොම අරකින් සිද්ධියත් එක්ක. ඒ නිසා තමයි මේ තියෙන තත්ත්වයන්ට අපි මුහුණ දෙන්නේ. දැන් ඇමරිකාව මොන සම්බාධක දැම්මත් ඉරාන තෙල් වලින් 80%ක් මිලදී ගන්නේ චීන ආණ්ඩුවනේ.
0: ඔව්. එහෙට යන්න එන දෙනවනේ.
1: එහෙට යන්න පුළුවන්.
0: ඔව්.
1: හරි. එතකොට දැන් මොන විදියට මේවා කරත් සමහර රටවල් දිනවා. ඒ රටවල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: ඔව්.
1: හරි. දැන් අපි හිතනවානේ ආසියාවේ ඔක්කොම කියලා නෑ. ඉන්දියාවයි අපි එහෙම නැත්නම් ওই පොඩි රටවල් දෙක තුනක් මෙව වෙනකොට චීනේ වගේ රටවල් මේවට ආරක්ෂිත
0: ක්‍රමවේද ගරන් ඉන්නේ.
1: ඔව් කලින් ඉඳලම ලෑස්තිලයි. අවදානමට පෙර
0: සූදානම.
1: ඉතින් අපිට ඒක බැරි වුණාද එහෙම නැත්නම්
0: මිස්සුණාද අපෙන්?
1: අපිට ඒක කරන්න පුළුවන් වටපිටාවක් එදා ඉඳලා තිබ්බේ නැද්ද? ඔයගේ දේවල් ඉතින් කතා කරලා දැන් වැඩක් නැහැ.
0: ඔව් දැන් වහලිවරනේ.
1: ඔව් දැන් ඉතින් මේ තියෙන තත්ත්වයන්ට මූණ දීම තමයි දැන් ඉතින් අර ගඟට වැටිලා තියෙන්නේ.
0: අහහ
1: දැන් තියෙන්නේ පීනන්.
0: හා නැත්නම් පීනලා ගොඩ එන්න ඕන. ඔව්
1: ගිලෙන්නේ නැතුව මේ ටික කාලේ අපිට අල්ලගෙන යන්න වෙනවා. ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් වලට නේද? වාහන ඉදිරියට ගන්න එපා. අපි කියනවා විදුලිය සම්බන්ධ අපි කියනවා
0: අවශ්‍යම දේකට අරන් ලයිට් එක දාගන්න එපා.
1: දාන්න එපා. ඒ වගේ අපිට අපේ මේ වියදම් ටික කළමනාකරණය කරගන්න වෙනවා. අපි උදේ පාන්දර ගොඩක් ලාට මොටිවේෂන් නේද අපි පෞගි කාලේ කතා කරේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා මේ
0: සකස්සුරුවම
1: ගන්න. සකස්සුරුව.
0: රයිට්. ඒකත් හොඳයි උදේට.
1: ඔව් ඩීප් ටෙක් සෝලා ගැන කතා කරලා යමු අපි මෙතනදී.
0: අන්න ඔය සකස්සුරුවම කියන තැනදී ඔයාගේ ගෙදර ලයිට් බිල ඉතුරු කරගන්න. ඒ කියන්නේ වැඩිපුර බිල් ගෙවන්න නැතුව විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්නවා නම් අපි කිව්වා හරි තැනක ඉන්වෙස්ට් කරන්න, ඒ වෙනුවෙන් සෝලාකකට ඉන්වෙස්ට් කරනවා නම් සෑහෙන වටිනවා කියලා. ඔබේ ගෙදර ව්‍යාපාරික ස්ථානය කර්මාන්ත ශාලාව වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට සෝලා එකක් සවි කරගන්නවා නම් විශ්වාසයෙන් ඩීප් ටෙක් සම්බන්ධ කරගන්න 071 711 711 1 කියලා නම්බරකට තමයි ඔයා කතා කරන්න ඕන. ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න සුවිශේෂී මිලඩු කිරීම සහිතව දැන් ඔයාගේ තැනටත් ඔන්න සෝලා එකක් සවි කරගන්න පුළුවන්.

0: උදේ 7යි විනාඩි 47යි. ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
1: ජුනි 10 වනදා උදෑසන 7:00 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේකියා සුරකිමු මගතොට.

0: හතයි විනාඩි 51යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

විනාඩි 56යි දැන් වෙලාව. අපි අලුත් පැයට යන්නේ ඔබට පැල්පත නිෂ්පාදන ගැනත් මතක් කරගෙනමයි. මොකද උදේ පාන්දර බොන කිරිවීදුරුව පෝෂණේ නනෝන අපේ රටේ අපේම නිෂ්පාදනයක් වෙනවා කියන එක වෙනම මේකක් නෙනේ. අපේ රටේ අභිමානයත් එක්ක දැන් කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්පත කියන නමින් ගන්න අවස්ථාව තියෙනවා. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මේ කිරි මේ හැමදේම ඔබට නියම පෝෂණයෙන් ලැබෙන්නේ අපේ රටේ පැල්පත නිෂ්පාදනත් එක්ක. ඔබ දන්නවා කිරි ගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පැල්පත නිෂ්පාදන ආයතනය හරහා රැකෙනවා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පැල්පත නිෂ්පාදන ආයතනය උදව් කරනවා.

0: මේ පාලනය අවසන් වෙන දවස මම හරියටම කියන්න
1: සිකුරාදා
0: මොකද
1: වාකයෙන් මොකද
0: මේ පාලනය
1: මේ පාලනය කියන අපි දෙන්නගේ මෙතනනේ
0: මේ පාලනය මම මේ මම ජ්‍යොතිෂවේදියෙක් විදියට කියන්නේ
1: ඕකේ අයන වෙන මාත්‍රිකාවක
0: මේ චාල්ස් රජ්ජුරුව හම්බෙච්ච වෙලාවක එක්තරා ජ්‍යොතිෂවේදියෙක් වගේ කෙනෙක් කියලා තියෙන කතාවක් මේ කියන්නේ මේක පිටරට සිද්ධියකට අදාළ එක
1: ඕකේ
0: එංගලන්තයට අදාළ එක
1: හා
0: එක්තරා දවසක චාල්ස් රජ්ජුරුවන්ට හම්බුණා මේ ජ්‍යොතිෂවේදියෙක් එහෙම නැත්නම් අපි
1: කියන්නේ දැන් වෙලාව බලන්න පටන් ගන්නද
0: ඒ කාලේ
1: හරි
0: දෛවඥෙක් එහෙම නේද කියන්නේ
1: ඔව්
0: එහෙම නැත්නම් උපදේශකෙක්
1: නක්ෂත්‍රකරුවෙක්
0: නක්ෂත්‍රකරුවෙක්
1: හරි
0: එහෙම කෙනෙක් හම්බෙලා ගියා චාල්ස් රජ්ජුතුමනි ඔබේ පාලනේ එහෙම නැත්නම් ඔබේ

0: රාජ්‍ය බලය ඔබේ පරම්පරාවට තියෙන මේ බලය බිඳ වැටෙනවා මෙන්න මෙහෙම වුණාම. මොකද්ද?
1: ගුරු නීච වුණා.
0: නැහැ.
1: එහෙනම්.
0: ඔබ දන්නවා මේ Tower of London. එහෙම නැත්නම් ලන්ඩන් ඔතන තියෙනවා ලන්ඩන් කුළුණ කියලා. ඔන්න ලන්ඩන් කුළුණේ ඉන්නවා කපුට 7 දෙනෙක්. හරි.
1: කපුට.
0: අහලා තියෙනවද කපුට 7 දෙනෙක්ගෙන් රැකෙන රාජධානියක් ගැන?
1: නෑනේ.
0: මේ කියන්නේ අන්න ඒ කියන රාජධානියක. හරි. ලන්ඩන් කුළුණේ කපුට 7 දෙනෙක්ගේ පුරාවෘත්තය ගැන තමයි මේ කියන්නේ. ලෝකේ වඩාත් ප්‍රසිද්ධ මිත්‍යා විශ්වාස අතරින් එකක් තමයි ඔන්න ඔය කියන එංගලන්තේ පැරණිම බලකොටුවක් වන Tower of London තුල තියෙන මේ කතාව. දැන් මේ පුරාවෘත්තය කියන්නේ මෙහෙමයි. ලන්ඩන් කුළුණේ කපුටන් 6 දෙනා කවදා හරි ඒ ස්ථානේ අතහැරලා ගියොත් ඔටුන්නත් රාජධානියත් කුළුණත් විනාශයට පත් වෙනවා කියලා තමයි අර දෛවඥයා කියලා තියෙන්නේ. මේක සරල ජනකතාවක් වගේ නෙවෙයි. සියවස් ගණනාවක් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමග බැඳුණු අමුතු විශ්වාසයක් කියලා කියනවා. මේ පුරාවෘත්තයට අනුව මේ කතාව මුලින්ම බැරෑරුම් විදියට කිව්වේ, එහෙම නැත්නම් සැලකුවේ, දෙවනි චාල්ස් කිසියම් දෛවඥයෙකු එහෙම නැත්නම් උපදේශකයෙකු රජුට මේ ගැන අනුතුරු අඟවලා තිබුණා. මේ අපි කියන්නේ මේ දෙවනි චාල්ස් ගැන.
1: හරි.
0: කපුටන් කොළුණෙන් ඉවත් වන දිනේ ආණ්ඩුව ඉවරයි කියලා.
1: රාජාණ්ඩුව.
0: ආණ්ඩුව වැටෙනකම් බලන් හිටපු මිනිස්සුන්ට මේක මාර
1: නිවුස් එකක් වුණා. කපුට ටික එලවන්න ප්ලෑන් ගැහුවා.
0: ඔව්.
1: එහෙමනේ වෙන රටවල
0: මේ කාලේ කොළුණ ළඟ මේ තිබුණු නිරීක්ෂණ ස්ථානයක වැඩ කළා ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ ජෝන් ෆ්ලෑම්ස්ටීඩ් කියලා කෙනෙක්. මේ කපුටන් නිසා තමන්ගේ නිරීක්ෂණ කටයුතු බාධා වෙනවා කියලා මෙයා පැමිණිලි කරා. ඒ නිසා මෙයා කිව්වා කපුට ඉවත් කරන්න.
1: අයින් කළා.
0: දැන් දෙවනි චාල්ස් රජුරව පිස්සුද?
1: හරි.
0: එහෙම කරන්න බෑ.
1: ඕකේ.
0: මේක කරන්න බෑ. ඒක කරොත් මාර වැඩක් වෙන්නේ. මෙයා කියන්නේ ගේනේ අර දෛවඥයා කතා.
1: රජකමත් ඉවරයි එහෙම වුණොත්.
0: මෙයා කිව්වා නිරීක්ෂණ කටයුතු වෙන තැනකට දාන්න. වෙන තැනකට අරගෙන යන්න. හරි. දැන් ඇත්තට මේක වෙන තැනකින් තමයි කරන්නේ. එතකොට මේ පුරාවෘත්තයට බයේ රජු එහෙම කළා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. එතකොට ඔය මේ රෝයල් ඔබ්සර්වේටරි ග්‍රීන්විච් වෙන්න ඕනි තැනක ස්ථාපිත කළා කියලා කියනවා. ඒකට සැබෑම හේතුව තමයි
1: අර
0: කපුටගේ හේතුව. අද දක්වා මේ ලන්ඩන් කුළුණේ කපුටන් රැකබලා ගැනීම සඳහා විශේෂ නිලධාරියෙක් ඉන්නවා. එයාට කියනවා
1: රෙවන් මාස්ටර් කියලා කියනවා.
0: එතකොට කපුටන් දිනපතා ආහාර ගන්නේ මෙයා දෙන ඒවා. එයාගේ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන හොයනවා.
1: හරි.
0: ආරක්ෂාව පිළිබඳ හොයනවා. මෙන්න කපුට පරිස්සම් කරනවා. හරි. සාම්ප්‍රදායිකව කුල්නේ අවම වශයෙන් කපුටන් 6 දෙනෙකු ඉන්න ඕනේ. නැත්තම් ඒක සාපයක්.
1: හරි.
0: එකෙක් හරි අඩු වුණොත් ගෑල් එකෙක් දාන්න වෙනවා.
1: ඕකේ.
0: මාර වැඩි උනේ. හරි. එතකොට මේ 7ක් ඉන්නේ 6ක් ඉන්න ඕනේ අනිවාර්යෙන්. එකෙක් හරි මිසින් වුණොත් ආයි බැලන්ස් වෙනවනේ.
1: ඔව්.
0: අන්න ඒ නිසා තමයි 7ක් 8ක් සාමාන්‍යයෙන් මෙතන ඉන්නවා කියලා කියන්නේ. ඔය වත්මන් කපුටන් අතර හැරිස්, චුබිලි, පොපි, එඩ්ගර්, ජෝර්ජ්, චාවස්, හෙන්රි සහ පෝ කියන නම් වලින් තමයි කපුටෝ ඉන්නේ. ඔන්නාව ජුබිලි ආව. හරි.
1: හා.
0: ඉතින් එක එක්කෙනාව අඳුර ගන්නවා. ඒතන මෙයා බලා ගන්නයි.
1: ඕකේ.
0: මරුනේ රියම් ගියාලෝ බල්ලෝ ඇති
1: කරනවා. ඒකනේ කපුටෝ ඇති කරනවා.
0: නමුත් මේ නවීන ඉතිහාසඥයින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ කතාව හැබෑවටම 17 වෙනි සියවසේ නෙවෙයි, මේක 19 වන සියවසේ ඔය වික්ටෝරියානු යුගයේ ජනප්‍රවාදයක් කියලා. තව එකට සාක්ෂියක් තියෙනවා, ටිකක් ඇට්‍රැක්ට් වෙන එකක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කුළුණේ ජීවත්ව සිටි කපුටන් දෙදෙනා වෙච්ච ඔය ග්‍රිප් සහ මාබෙල් කියලා දෙන්නෙක් අතුරුදන් වෙලා තියෙනවා. කෙටි කාලයකට ලන්ඩන් කුළුණ කපුටන් නොමැතිව තිබුණා කියලාත් කියනවා.
1: ඉතින් ඒ කාලේ රාජාණ්ඩුව කඩාගෙන වැටුණාද?
0: එහෙම උනේ නැහැ. කුළුණ කඩන් වැටුනේත් නැහැ.
1: හරි.
0: ඒ නිසා මේ කතාව සත්‍ය ඉතිහාසයකට වඩා මිනිසුන්ගේ පරිකල්පනෙන් ජීවත් වෙන ගම් පුරාවෘත්තයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ අදටත් ලන්ඩන් කුළුණේ කළු කපුටන් ඉන්නවා කියලා කියනවා. ඕගලන්ට අවස්ථාවක් ලැබුණොත් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ඔය ලන්ඩන් ගිහිල්ලා ඔය කුළුණ ළඟට යන්න.
1: හරි.
0: බලන්න කපුටෝ ඉන්නවද කියලා. ඊයේ වෙලාවක ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගන්න. නිකන් පොඩ්ඩක් බලන්න.
1: හරි.
0: මොකද මේක බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජාණ්ඩු නේද? ඔයාගේ ගොඩාක් දේවල් එක්ක බැඳුණු බොහොම රසවත් කතාවක්. ඉතින් ඇත්තනම කියන්නේ මේ මේ මේ කාක්කෝ
1: කපුටෝ කපුටෝ
0: කපුටෝ පියාපත් සලමින් ඇවිදිනවා කියලා මේගොල්ලන්ට
1: කියන්නේ.
0: මේගොල්ලෝ නිකාම්ම කාක්කෝ නෙවෙයි. හරිද? ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජාණ්ඩුව සම්ප්‍රදාය සහ ওই මිනිස්සුන්ගේ මේ පරිකල්පනයේ නොමරන බලය නියෝජනය කරන ජීවමාන සංකේත කියලා හඳුන්වන. හැබැයි මේක රාජකීයන් අතරේ විශ්වාසයක් නැත්තම් ඔච්චර මොර දාලා රකින්නේ
1: නැහෙනේ. ඔව්. රාජකීය අතරත් හරි තියෙන ඇති.
0: රජවරු විශ්වාස කරනවා.
1: ඔව්.
0: කපුට තමයි වාසනාව ගේන්නේ කියලා.
1: අහහ.
0: තේරුණා.
1: කපුට වෙනුවට උතන පරවිය දාගන්න තිබ්බේ හැබැයි. නේ.
0: ඔව් ඉතින් අර දෛවඥයා තමයි වැඩි.
1: ඔව්.
0: ආයි වෙන එක්කෙනෙක් කියලා කියන්න ඕනේ.
1: ඔව්. කපුට නෙවෙයි සර්. පරවිය කියලා.
0: පරවියක් තමයි උතන හරියටම හරියන්නේ. එහෙම වුණොත් හරි කියලා.
1: ඔව්.
0: නේ. ඉතින් ඔය දෛවඥයෝ විශ්වාස කරනවා. ඉත අතරම ඔය රාජ්‍ය නෙමෙයි ඕනම කෙනෙක් සමහරලාට ඔය වගේ දේවල් සම්බන්ධව හිතනවා වෙන්න පුළුවන්.
1: ඔව් ඒවලත් ඉතින් යම් යම් සත්‍යතා අසත්‍යතා ඇති නේද?
0: ඔව් ඉත ඒවට අපිට කාටවත් මුකුත් කියන්න බෑනේ. දැන් ඔය සමහර ඉන්නේ චැලෙන්ජ් කරන්න ආයක එහෙම වෙන්නේ නැහැ එහෙම දැන්. නමුත් ඇත්තටම මේ එහෙම ඒ දේවල් හරහා තමන්ගේ ජීවිතවල යම් යම් වෙනස් වීම් නේද?
1: ඔබටත් දැනෙලා ඇති.
0: ඔව් ප්‍රතිඵල ගත්තා ඉන්නවා නම් ඔබට ඒක දැල්ලා තියෙනවා නේද? අනිත් අයට මොකද?
1: ඔව් අන්නේ එකනේ.
0: ඒ නිසා චාල්ස් දෙවෙනි චාල්ස් රජුන්ටත් ඒ කාලේ හිම චෝදනා එන්නේ නැති නිකන් විවේචන එන්නේ නැති විරුද්ධ මත එන්නේ නැති
1: මොනවද මේ කරන්නේ කියලා අහන්න නැති
0: විපක්ෂයේ වගේ හිටියානම් මොනවද මේ මොනවද මේ කපුට වරිස්සම් කරා කියලා වගේ හිම එන්නේ
1: නැති
0: කපුට එළවන්නට වීදි බහින්න නැති
1: හරි
0: දැන් මෙහෙ වගේ වුණා නම්
1: ඕක ගණන් කරනවා
0: උදේටයි විනාඩි 9යි.

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.

0: අටයි විනාඩි 21යි දැන් වෙලාව.
1: අපි කතා කරන්නේ ද
0: මොකක්ද?
1: මහා බ්‍රිතාන්‍ය ගැන.
0: ඔව්.
1: ඔය මහා බ්‍රිතාන්‍යයේ එහෙම නැත්නම් ලංකාවේ පාලනය කරන සමයේ මාර ලස්සන වැඩ වෙලා තියෙනවා. කියන්නේ සුද්ධ අපේ රට පාලනය කරන කාලේ, ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලේ.
0: හරි.
1: මේ කාලේ ඔය මේ පුවත්පත්වල එහෙම මේ සෑහෙන මේ සම්බන්ධ යනවා ආටිකල්. ඒකට හේතුව ඉස්සරහට ඇසල පෙරහැර මංගල්‍යයත් එක්ක නේද
0: අපි නුවර ගැන කතා කරනවානේ.
1: ඔව්. එතකොට සමහර කාලවල මේ ඔය එහෙන් ආපු මෙහි ලංකාවට ආපු ඔය සුදු මහත්තුරු එහෙම අවදානෙ ගන්න එහෙම මෙහෙම වැඩ කරහලු. පිස්සුව හෝ ඔල්මාදේ වගේ නිකන් රෝගේ වැළඳිලා වගේ ඔය නුවර වීදිවල එහෙම ඇවිදගෙන යනවලු.
0: ඕකේ.
1: එතකොට ඒ අයත් එක්ක කතාවට ඉන්නේ නැහැ කවුරුත්.
0: හා.
1: ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර අය ඉන්නවලු මේ අපි කියන්නේ නිකන් බෙස්වලාගෙන වගේ. මේක එක්තරා විදිහක රංගනයක්ලු. ඒ තැන්වල ගිහිල්ලා අපේ පිරිස් ගැවසෙන තැන්වල ගිහිල්ලා
0: හැසිරෙනවා
1: හැම. ඔව් තොරතුරු ගන්න. පිස්සු නිකන් අපි දැන් අපි පාරේ ඉන්නකොට පිටකොටු හන්දි අපි වාඩිලා ඉන්නවා කියලා හිතන්න බස් එකක් එනකන්. එතනට ඇවිල්ලා ටිකක් අපි දැක්කොත් නිකන් අමුතු විදිහේ මානසික මට්ටම ඉන්න කෙනෙක් අපි ආවේ ඒ තරම්ම තැකීමක් කරන්නේ
0: නැහැ.
1: අපි කෝල් එකේ නේ, අපි කෝල් එකේ අපි සාමාන්‍ය විදිහට කතා කරගෙන යනවා. එයා පැත්තේ ඉන්න කෙනා අපිට සවන් දෙනවා ගයක් හිතෙන්නේ නැහැ නේ. ඒ වගේ කෙනෙක් දැක්කම දැන් ඒ කාලේ ෆෝන් තිබ්බේ නැහැ. නමුත් ඒ ඔය පොඩි පොඩි තැන්වල ටවුන් වල ඔය නුවර වැවරවුමේ ඊට පස්සේ ඔය තියෙන නුවර වැදගත් කියන අපිට ඓතිහාසික වශයෙන් වටනා කියන
0: තැන් තියෙනවනේ.
1: අන්න එහෙම තැන්වල එක එක විදිහ අමුතු විදිහ හැසිරීම කරන එහෙම නැත්නම් එහෙම ව්‍යාජ විදිහට
0: වෙස්වලා ගත්තා.
1: ඔව් රංගනේ යෙදුණොයි ඉඳලා තියෙනවා. හරි.
0: ඔත්තු බලන්න වෙන්න බැරිද?
1: ඔය ඔත්තු බලන්න තමයි. ඔත්තු බලන්න සහ මොනවද කතා වෙන්නේ? දැන් මොනවද රජතුමා මොනව කියනවද? ගමේ මිනිස්සු ගම්මොළ මිනිස්සු ඒ කාලේ
0: මොන මතයකද ඉන්නේ?
1: අදරත් එහෙම තමයි. උල්මාදි වගේ හැසිරෙන ගොඩක් අය තොරතුරු ගන්නවා. අපි හිතනවානේ පිස්සු කියලා, පිස්සු නෑ මේ මිනිස්සු අපෙන් හොඳට නේ.
0: හා.
1: අතයි විනාඩි 23යි වෙලාව. අපේ කට්ටියක් ඉන්නවා අද දැන්
0: හොමගම. හොමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ටේක්කියා වැඩසටහන පැවැත්වෙන්නේ.
1: දැන් අපේ ටීම් එකේ ඉන්නවනේ ගීත්.
0: ඔව්.
1: ගීත් ඉන්නවා, අපේ සමන්තයි ඉන්නවා.
0: හරි.
1: ඔය අතරේ තව විශේෂ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. මේ අය තමයි මේ කටයුතු තව ලස්සන කරන්නේ, පොඩි ප්‍රාසංගික බවක් එකතු කරන්නේ. මේ අපි ටේක්කියා කියන මෙසේජ් එක දරුව අතරට අරගෙන යනකොට විවිධ උපක්‍රම අපි පාවිච්චි කරා.
0: අපිත් අර වගේ තමයි නේ.
1: ඔව් අනේකයි.
0: දැන් එතන මේ ප්‍රධාන දේශනාව කරන්නේ දයාල්කාරියෝ සම්සන්. ඉතින් ඒ සර්ත් එක්ක ඉන්න කට්ටියක් මතක් කරන්න ඕනේ මේ වෙලාව අපිව ආගෙන ඉන්නවා කියලා කිව්වා. ඔයත් එක්ක දැන් කතා කරේ ටිකකට කලින් මැනිකේ. ආදිත්‍ය බණ්ඩාරේ වගේම විජේසිරි ඉන්නවා කියනවා තිවංක. ඒ කියන්නේ එයාලගේ අර සම්දර්ශනේ ළමයාට රඟපාන්නේ තිවංක. එතකොට වීරසිංහ, රාජපක්ෂ, සම්පත්, ධම්මික, එතකොට සමන් එක්ක ජයන්ත, මේ කට්ටිය මේ වෙලාවේ අපේ මෝර්නින් ෂෝ එකත් අහගෙන ඉන්නවලු. බලන්නනේ.
1: ඔව් දැන් අර මේ ප්‍රධාන දේශනාවට අමතරව දැන් දේශනාවකට එහා ගිහිල්ලා නේද සමහරලාට අපි ඔය දේශන කියනවා අහගෙන ඉඩක්
0: අමාරුයිනේ.
1: හැබැයි මේ කියන මං ගිහින් තියෙනවට ඒකේ වැඩසටහන් වලට ඉතාම රසවත්ව මේ පණිවිඩය හරියට සමාජගත කරන්න මේ දරුවන්ට අවශ්‍ය කරන වටපිටාව පවා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් හැමෝම මතක් කරනවා. දයල් කාරියෝ සම් මහත්තයා තුළු සියලු දෙනාම, පොලිස් නිලධාරීන් සියලු දෙනාම. පොලිසිය කියලා කියන්නේ පාරේ ට්‍රැෆික් එක ළඟ ඉන්න අය විතරක්ම නෙවෙයි.
0: එතනින්
1: එහාට ගිය
0: වගකීමක් කරන නේද?
1: ඉටු කරන මේ වගේ වැඩ සටහන්වලදී අපිත් එක්ක මූලිකත්වය අරගෙන වැඩ කරන පිරිසක්. හරි, අපි ආයෙත් ගොඩක් ආදරේ මතක් කරනවා. අපි ඉක්මනටම එන්නම් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න.
0: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත් එක්ක සම්බන්ධ වෙලා දැන් ඔබේ ජීවිතේ ගොඩදා ගන්න විදිය ගැන අපි කිව්වා. දැන් හැමදාම ඔය කරන ජොබ් එකට අමතරව මේකනම් හරියන්නේ නෑ, දැන් වෙන මොනවා හරි දෙයක් පටන් ගන්න ඕන කියලා ඔබේ හිතේ අයිඩියා එකක් තියෙනවා නම් ඕක ගෙදරින්ම අපි පටන් ගමු. දැන් ඩෝම හෝම් ඔයිල් මේක ගැන මම කියවනේ සෞඛ්‍යවත් ජීවන රටාවකට හුරු වෙන ඔබට ගෘහස්ත මට්ටමින් වසවිසෙන් තොරව පොල් තෙල් වෙන්න පුළුවන් කල තෙල්, ආමන්ඩ්, කජු, රටකජු ආදී තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් සුදු යකඩ නිමාවකින් යුතු හරිම හුරු බුහුටි ඔබේ මුළු තැන් ගෙත හරියනම පොල් තෙල් සිඳීමේ යන්ත්‍රය තමයි ඩෝම හෝම් ඔයිල් මේක කියලා කියන්නේ. ඉතින් මේකත් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලගේ ඔබට හඳුන්වා දෙන අපූර්ව යන්ත්‍රයක්. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 6797 579 කියන අංකෙට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: දැන් ඔයත් සමහරවල් ඔල්මාදි වගේ හැසිරෙනවා නේද?
0: කවුද?
1: ඔයා මෙතන හැසිරෙන්නේ.
0: ඉඳලා හිටලා.
1: ඉඳලා හිටලා නේ හැමදේම.
0: අයිත මොකද වෙලා
1: තින්නේ? නෑ මට දැන් තැන් තේරුම් යනවා මේ අර සිද්ධිය කියුවට පස්සේ.
0: මම
1: ඒ ගැන
0: ඔයාලා. මම මෙතන ඔත්තු බලනවාද කියලා.
1: කාට හරි ඔත්තු සපේනවා. මෙතනද වෙලා.
0: ඒක කියන්න බෑ.
1: ඉතින් ඒක.
0: ඔයා බය වුණා නේද? ඒ කතාවෙන් පස්සේ.
1: නෑ ඇත්තටම අපි ඉතින් මිනිස්සු විශ්වාස කරනවා.
0: ඇත්ත. එනකට මාව විශ්වාස කරන්නපා.
1: නෑ ඔයාට නම් ඔත්තු වල ඔයාගෙන් ඔත්තු ගන්නේ ඔල්මාද කාර්යය කවුද කියලා මම කියන්නම්.
0: 8:26

0: good morning උදේ 8යි විනාඩි 30යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඇහිනා කියන්නේ කුටි ගැලපෙනා කියන එකනේ
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
2: කොහොම මේ බෙරිවිලා
3: විතර නෙවෙයි මේ ඇලිලා
2: තුමයි නම් මේක හදලා බලන්නකො
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: අනේ මට ওই සින්දුව එපා කරවන්න තියෙන
1: කලු බිඳු අපිත් හොඳ ගායකයෝ තමයි
0: අහහ කියලා හිතන් ඉන්නා
1: යාළුවන්ගේ පාටි වල
0: අහහ
1: මම පාටි ඔව් මම පාටියේ සින්දු කියන්න ගන්නෙ කට්ටිය හොඳට මෙව්වා වෙන්න උනාට පස්සේ
0: අහහ
1: එතකොට ප්‍රශ්නයක් නැහැ අවුට් සින්ග් කරා
0: ඔව් පිච් අවුට් ද සොර හරි තැන් වල තියනවද කියලා හොයන්නේ නැහනේ
1: පිස්සු හැටි ඔය ගායකයෝ තියෙන ලයිව් වලට එහෙම ඇවිල්ලා එහෙම පිච් අවුට් සින්ග් කරා
0: ඕවනේ
1: නේද
0: සමහරු කියන්න බෑ කියලාත් කියන්නේ ලයිව්
1: ඔව් ඒගොල්ලන් රෙකෝඩින් විතරයි පුළුවා
0: ඔව්
1: ඉතින් දැන් ඇත්තටම සින්දුවක් ලස්සනට කියන්න පුළුවන් ඕන කෙනෙකුට අපි දීලා තියෙනවා චාන්ස් එක.
0: හරි.
1: ලක්කන් අපි ලස්සන අඩක් පටන් ගත්තා.
0: හරි.
1: ඉදිරියේදී අපි එයාටයි මේ මොකක්ද කියලා කියන්න.
0: ලක්කන් ස්ටාර්.
1: ස්ටාර් වෙන්න ඔයාලට කරන් තියෙනවා වගේ ලස්සන සින්දුවක් කියන වීඩියෝ එකක් අපිට නේද? වොයිස් කට් එකක් කියනවා වීඩියෝ එකක්.
0: වීඩියෝ නෙමෙයි අපිට ඕනේ ඔඩියෝ එකක්නේ.
1: ඒ ලස්සන කෙනා නෙමෙයි තෝරන්න.
0: ලස්සන කෙනාව තෝරන්න පුළුවන් දැන් මේක අවුරුදු කුමාරී කුමාරයා තෝරන එකක් නෙවෙයිනේ. මේක වොයිස්
1: ගොඩක් අය දැන් ඔය බලනවානේ ස්ටාර් කෙනෙක් තෝරනකොට එයා ලස්සන වෙන්න ඕනේ. කියලා වගේ එකක් නියම් කටහඬ විතරක්ම නෙමෙයි නේද ඔය වෙන ස්ටාර්ස් ලා තෝරන.
0: ඒ බැරිය ලස්සනයිද කියලා බලන්න ඉස්සෙල්ලා වොයිස් එක බලන්න බැරිය.
1: තරංගෙන් දින්නට පස්සේ ටිකාලා කියනකොට කොහොමද ලස්සන ලයිනෝ. රයිට් දිගටම අපි වහගෙන ඉන්න අපිට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් වොයිස් එක එවන්න මෙන්න මේ නම්බර එකට.
0: 07 06 366 166 කියන නම්බර එකට තමයි ඔයාගේ විස්තර එවන්න ඕන. ඔයාගේ කැමැතිම සින්දුවක කොටසක් එක්ක ඔයාගේ නම වයස ලිපිනය මෙන්න මේ කියපු WhatsApp නම්බර එකට එවන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ.
1: කෑමටික රසට වෙන විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනි.
0: විජය නිෂ්පාදන අතර තියෙන විජය නූඩ්ල්ස් ගැන අපි කියලා තියෙනවා. කෘතිම වර්ණක රසකාරක මේකේ නැ කිසිම දෙයක් විජය නූඩ්ල්ස් වල නැහැ. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් නූඩ්ල්ස් එකක් හදන්න යනකොට ගොඩක් වෙලාවට බෙරි වෙන අවස්ථා වැඩි ඉනේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව නියම ගානට පදමට හදා ගන්නවා නම් ඔන්න විජය නූඩ්ල්ස්ම තෝරගන්න නම බලලා ගන්න අනිවාර්යයෙන්ම ඔයා එහෙම ගන්නකොට.
1: අර අර සින්දුව ඔය මම කියන එකක් ඔය තියෙන. මීළඟ පරපුරේ හඬයි.
0: තේරුණා කෑ ගන්නකොට.
1: අපිට එහෙමවත් චාන්ස් එකක්
0: නෑ. ඔය ට්‍රයි කරලා බලන්න.
1: බෑ මට කොහොමත් ඔය වැඩේ හරියන්නේ
0: නෑ.
1: මාව කොහොමත් ෆස්ට් රවුන්ඩ් එකෙන් කපනවා.
0: කවුද?
1: ඔය ගොල්ලෝ. ඔකේ ඉන්න අය.

0: 8:45 දැන් වෙලාව.
1: අපි ඔය රජකතා කියනවනේ, රජකතා එහෙම නැත්නම් අපි කියන ඔය මහනුවර යුගයේ අපි ඒ කාලේ ඉඳලා කියලා තියෙනවා. රාජසිංහ රජුරුවන් එහෙම රවට්ටපු හැටි අරක්කු බෝතල් දීලා නේද, ෆොරින් ලික එහෙම දීලා. මෙහෙම කොහොම සමහරු අපිට ඉන්බොක්ස් වල මැසේජ් කරනවා, ඔබ දැක්කවගේ.
0: අපිත් මේ අහලා තියෙන කතා කියන්නේ.
1: අපි ඒ කියන හැම තැනකම පාවිච්චි කරන වචනයක් තියෙනවා, ජනප්‍රවාද. ජනප්‍රවාද ඇසුරෙන් තමයි අපි කියන්නේ. එතකොට ඇත්ත දැක්කා වගේ බොරු කියන්න පුළුවන් අය ඉන්නවා.
0: ඔව්.
1: ඒ වුණාට අපිට බෑ.
0: අනේ.
1: වගකීතු මහත්යක්නේ. ඔබත් ඔය විශේෂයෙන්ම ඔය මේ හොයලා බලන්න මහනුවර යුගයේ ඉතිහාසය ගැන මාර ලස්සන කතා ටිකක් තියෙනවා. ඒකට හේතුව ඔය පිටරටින් ආපු සුදු මහත්තුරු එහෙම ගොඩාක් ඔය පොත්පත් ලියලා තියෙන ඒවැත් තියෙන්නේ වැඩිපුරම මහනුවර යුගය.
0: ඒක ටාගට් කරලා.
1: ඔව්. කන්ද උඩරට රාජධානියත් එක්ක බැඳුණු මාර ලස්සන කතා ටිකක් තියෙනවා. ඒ නිසා ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමය 1798-1815 කියන කාලේ.
0: හරි.
1: එතකොට ඒ කාලේ තිබුණු අය ඒ කාලෙත් ඔය බදුබර කියන එක එහෙම සුපිරියට තිබිලා
0: තියෙනවා. දඬුවම් ගැන එහෙම කියනකොට නේ.
1: ඔව්, ක්‍රූර දඬුවම් තියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා නී අව කියන්නේ අවනීතිය.
0: එහෙම
1: නැත්නම් රාජකාරී අවභාවිතය. ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඕවත් එක්ක සැබඳුණු ඒ වගේම අර පිටරටින් ආපු අය මේක දැකපු විදිය
0: ඒ වගේ දේවල් ලියලා තියෙනවා.
1: හරි ලස්සන සාහිත්‍යයක් තියෙනවා. ඒවා කියන්නේ සමහර තැන්වල තියෙනවා අපි අපිව පාවා දුන්න තැන් එහෙම. ඉතින් ඒව නම් අදාහදත් වෙනවනේ.
0: ඔව්.
1: ඉතින් මේ අර එහෙම එකක් ගෙනල්ලා මේ කතාවක් මේ උදේ පාන්දර අපිව අහගෙන යන අයට දෙනකොට මෙතනින් එහාට ගිහිල්ලා ඒක තව ටිකක්
0: හොයලා බලන එක.
1: ඔව්, ඒක ඔබට බාරයි. ඉතින් අර මේ බොරුවක් කියන්න බෑ මෙතන.
0: ඔව්. අපි ටිකක් හොයලා බලනවා කියලා අපි දන්නවා.
1: අනිවාර්යයෙන්. මොකද මේ බොරුවක් කිව්වොත් ඊළඟ 10 අපි 10ට මෙතනින් නැගිටිනකොට සමහර විට අපිට ඒකේ නේද
0: ෆීඩ්බැක් එක කතාව ඇවිල්ලා තියෙනවා.
1: ඇවිල්ලා. සමහර තැන්වල අපි කියන මේ සියල්ල සත්‍ය නොවෙන්න පුළුවන්. ජනප්‍රවාද ඇසුරෙන් කියනකොට ජනප්‍රවාද එහෙම නැත්තම් පොතපත ලියන අය පවා මේවා ඇසූපිරූ තැන් වලින් අරගෙන
0: ලියන්නේ.
1: ඇහැට දැකපු කෙනෙක් ලියපු ඒවා තියෙන තැනුත් තියෙනවා. නමුත් ඒ නිසා මේ
0: ගෙතිච්ච කතා නේද, ගොතපු කතා වෙන්න
1: පුළුවන්, කට කතා වෙන්න පුළුවන්. හැබැයි අපි හැම තැනකම ඒක ගත්ත මූලාශ්‍රය සඳහන් කරනවා.
0: සහ ඔබට කියනවා තව හොයලා බලන්න කියලා.
1: හරි, මේ ජානුත් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. එයාට ලස්සන සින්දුවක් දෙන්න ඕනේ. අපිට කලින් මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
0: ඩීප් ටෙක් සෝලා එක ඔබේ සෝලා එක සවි කරගන්න තැන කතා පහ කරගන්න, ඒ කියන්නේ ගෙදරට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට, ව්‍යාපාරික ස්ථානයට, මේ ඕනම තැනකට හරියනම සෝලා සිස්ටම් එක ඩීප් ටෙක් එක තමයි කතා කරන්න වෙන්නේ. 071-711-711 කියන නම්බරකට කතා කරලා මේ අයව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: ඒ වගේම පැල්වත්ත නිෂ්පාදක ගැන මතක් කරනකොට පැල්වත්ත කියන්නේ අපේ ලංකාවේ අපිට නේද වගේ කියන නිෂ්පාදනයක්. ඒ කියන්නේ අපේ කිරිගොවීන්ගෙන් ගන්න කිරි ටික තමයි පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළත ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා ඊට පස්සේ වාගේ ගේ ළඟ කඩේට, සුපර් මාකට් එකට, ග්‍රොසරි එකට වගේ එන්නේ.
0: කිරිපිටි පැකට් එකේ ඉඳන් යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි, මේ හැමදේම ගන්නකොට පැල්වත කියන නමින්ම මිලදී ගන්නවා.

0: උදෑසන 8:54යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
7: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
9: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579.
10: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
11: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
12: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
0: දැන්ටයි විනාඩි 57 වෙලාව. ඩීපෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. වාගේ ගෙදරට ෆැක්ටරි එකට හිම නැත්තම් ඕනම තැනකට සෝලා සිස්ටම් එකකට යනවා නම් දැන් මේ කාලේ හැටියට නේද අනිවාර්යෙන්ම කරන්ට් බිල් එකේ වියදම වලට තරහා ගන්න අමාරුයි, ඉදිරියේදී තවත් අමාරුයි. එහෙනම් ඒකට ඕන කරන විසඳුම තමයි සෝලා එකක් හයි කරගන්න එක. ඒකට ඩීප්ටෙක් එකකට කෝල් එකක් දෙන්න 0171 711 711 1 කියන නම්බර එකට. ලංකාවේ පහුගිය කාලේ වැඩිම ප්‍රොජෙක්ට් ගණනාවක් කරපු විශ්වාසවන්තම තැන තමයි ඩීප්ටෙක් සෝලා කියලා කියන්නේ.

0: වෙලාව පෙරවරු නොවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලංකා සත සායතනයේ බගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රට කජු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 109කින් සහ කව්පි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 70කින් දාඩු කර තිබෙනවා. කොත්තමල්ලි, රතුනාඩු, සුදුසේදී, පරිප්පු සහ කඩල ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල පිටකොටුවේ තුග මිලටත් වඩා අඩු වෙන්න ලබා තිබෙන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. ගෝලීය ආර්ථික අර්බුදයේ හැවේ මෙරට ජනතාවට සහන සැරසීම සඳහා එම ක්‍රියාමාර්ග රජයේ මගින් ගෙන තිබෙනවා. ඇමරිකාව ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. හෝමුස් ආශ්‍රිත කලාපයේදී ඇමරිකා හෙලිකොප්ටර් යානයකට ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ වෙතත් යානයේ සිටි සාමාජිකයන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුණා. ඒ ඉරානයේ සිදු කළ බවටයි ඇමරිකාව චෝදනා කළේ. කෙසේ වෙතත් එම චෝදනා ඉරානයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ආරක්ෂක මධ්‍යස්ථානවලට පහර දුන් බවයි ඇමරිකාව සඳහන් කළේ. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Good morning Navayai Vinadi Hatarai Velava
2: Api Alut Payake Inne Nagarabadava Jeevathana Kurullu Minis Sri Purusha Bhavaya Handuna Ganeemata Saha E Anuwa Venas Lesa Pratichara Dakvimatat Patan Aragena Thiyenawa Kiyala Parisara Vidyachyo Pirisak Kiyana ඒ කියන්නේ යුරෝපීය රටවල් පහක පර්යේෂක එකතු වෙලා පරවියෝ ගේ කුරුල්ලෝ ඇතුළු පක්ෂීන් 37ක් යදාගෙන පියාසර ආරම්භක දුර කියලා ඔය ඒක මැනලා විශේෂ පරීක්ෂණයක් සිද්ධ කළා.
1: ඕකේ.
2: මේකෙදි මේ මිනිස්සෙකුට තමන් වෙත කොපමණ සමීප විය හැකිදයි කුරුල්ලන් නිරීක්ෂණය කළා කියලා කියනවා. කුරුල්ලන් එක්ක නිරීක්ෂණය කළා කියලා කියනවා. එවසේ ඇඳුම් පැළඳුම් උස සහ කොණ්ඩේ ස්වභාවය අනුව ඔය බාහිර සාධක සමාන කරලා තියෙද්දිත් කුරුල්ලන් හැම වෙලාවෙම පිරිමින්ට වඩා කාන්තාවන්ට වඩාත් බයක් පෙන්නනවා කියලා කියනවා.
1: කුරුල්ලා කියලා වෙනසකුත් නෑ පුතා.
2: දැන් පිරිමි අයව දාලා බැලුවම කාන්තාවන්ට වඩා සාමාන්‍යයෙන් අඩි 3ක් විතර කුරුල්ලන් වෙත සමීප වීමේ අවස්ථාවක් තියෙනවා පිරිමි අයට.
1: ඔව්.
2: ගෑනු අයට එච්චර ළඟට එන්න දෙන්නේ
1: නැහැ.
2: කුරුල්ලෝ ඉක්මනට යනවා.
1: ඔව් බයයි.
2: පියඹලා යනවා. කියන්නේ කාන්තාවන්ට ඔක්කොම ලෝකෙම බයයි වගේ යනවා. හරි. මේකේ ජීව විද්‍යාත්මක හේතු කීපයක් ගැන ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඇවිදීමේ රටාව වෙනස්.
1: ඔව්.
2: සිරුරෙන් පිටවන රසායනික හෝමෝන කියන්නේ සුවඳ වර්ග මීට හේතු වෙන්නේ නැති කියලාත් කියනවා. කියන්නේ පර්ෆියුම්ස් වගේවත්
1: බලපානවා ඇති.
2: එහෙම කියනවා. හැබැයි කුරුල්ලන්ට මිනිස්සුන්ට නොපෙනෙන ආලෝකයක් දකින්න පුළුවන්.
1: ඔව්.
2: ඉතින් ඒ නිසා සමහර විට කාන්තාවන් බහුලව භාවිත කරන ඔය සන්ස්ක්‍රීන් වගේවා. ආලේපන UV කිරණ පරාවර්තනය කරන ද්‍රව්‍යයන්ට කුරුල්ලන් මේ විදිහට ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් බලන්න ස්ත්‍රී පුරුෂ භාවයට පවා කුරුල්ලෝ ප්‍රතිචාර දක්වන විදිය වෙනස්.
1: ඒකනේ.
2: හා හිතලා තියෙනවද ඔවා?
1: නැහැනේ.
2: නැහැනේ. විද්‍යාඥයොන්ට හිතුණා ඒකයි ඒගොල්ලෝ කරලා බැලුවේ. ඔක ඕනනම් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ගෙදරින් ඉන්න හස්බන්ඩ් සහ ඔබේ ආදරණීය බිරිඳ හස්බන්ඩ් වයිෆ් දෙන්න එකතු වුණා කුරුල්ලන්ට කැම දාන ලාට බලන්න.
1: ඒ ගොඩක් වෙලාට තමයි අපේ අම්මලා හැම කුරුල්ලන්ට කැම දාන කොට බලන් ඉන්නවනේ.
2: ඔව්.
1: ඒ කියන්නේ අම්මලා ළඟට ගියාම
2: අවුලන්නේ
1: නැහැ. අවුලන්නේ නැහැ.
2: ඒ තාත්තා ගියේ නැහැ. තාත්තා ගියොත් උඹ බලාගත්තා ඒක.
1: ඒකත් ඇත්ත.
2: තාත්තා ලව්වට යක් කරන අඩුයි නේ.
1: හා.
2: දෙන්න ට්‍රයි කරලා බලන්න මේ කියනෝන්නේ. මාත් දැන් කුරුල්ලන්ට කැම දාන්න
1: යනවා. අද ඉඳන්

0: නවයයි විනාඩි 14යි දැන් වෙලාව. අපි කිව්වා ටේක් කෙයා වැඩසටහනත් එක්ක අපි තව පොඩි වෙලාවකින් සම්බන්ධ වෙනවා කියලා. දැන් අද ටේක් කෙයා වැඩසටහන පැවැත්වෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. අපිට පාසලුත් එකතු කරගෙන අපි තොරතුරු දැනගන්න මේ වෙලාව සම්බන්ධ කරගන්නවා ගිහාන් ගීතිෂේ. අයිබෝන් ගිහාන් සුබදැසනක්.
1: අයිබෝන් සුබදැසනක් කාවේ. අපි අද දවසේදී මේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෝමාගම ඔබ සඳහන් කරපු විදිහට ඉතින් අපි මේ වත්මන් රාජ්‍ය ප්‍රමුඛ වැඩපිළිවෙලක් වෙන ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද ටේක් කෙයා සුරැකීම මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිවුන වැඩසටහන තමයි අපි අද උදෑසන කාව්‍යා මේ හොමාගම මහේන්ද රාජපක්ෂ විද්‍යාලය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළේ. වත්තාහෙර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හොමාගම අධ්‍යාපන කලාපයට අයත්, ඒ වගේම හොමාගම අධ්‍යාපන කොට්ටාසයට අයත් හොමාගම මහේන්ද රාජපක්ෂ විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් අදත් උදෑසන මේ අවට පාසල්වල දුවදරුවන් 650කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට සහභාගී වුණා. අද දවසේදී උදෑසන පැවැත්ුනේ රථවාහන මාර්ගනතුරු සම්දර්ශනය. ඉතින් මේ වෙලාවේ දැන් අපි මේ දුවදරුවන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෝනාගාරයට කැඳවාගෙන ආවා. එහෙදී තවදුරටත් මේ දුවදරුවන් දැනුවත් කිරීමට ලියනිතයි ශ්‍රී ලංකා පොලිසිය රථවාහන දේශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා තවස්තුරු මොහොතකින්. ඒ වැඩකටයුතු අතරතුර කාර්යය මාත්‍රික එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් රථවාහන මූලස්ථාන පොලිසියේ පොලිස් ක්‍රියාභ්‍යාස විද්‍යාල ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක දයල් කාර්යවස මහතා. අපි දැන් අතිසාර්ථක වැඩසටහන් මාලාවක් දයල් කාර්යවස මහතා දියවසරේ කර අතිසාර්ථක වැඩසටහන් මාලාවල් 55ක් දැන් මේ දෙවන අදියර ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පොඩි අදහසක් දැනගන්න කැමතියි ඔබතුමාගෙන්.
2: ඔකී සුබ උදෑසනක් අහගෙන ඉන්න සියලු දෙනාටම. විශේෂයෙන්ම අද අපේ දෙවන අදියරේ සිව්වන වැඩසටහන තමයි දීගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අපි තෝරගෙන කරන්නේ. ඉතින් මම හිතන්නේ අවට පාසල් වල ළමයි 650ක්. එතකොට මේ විද්‍යාලයේ ළමයි 1500ක් සහභාගී වුණා උදෑසන රථවාහන සංදර්ශනයේට. ඉතින් මාර්ග ආරක්ෂාව පිළිබඳව අපි උන්ට කියා දුන්නා. ඉස්ලාම් මාර්ගයේ මොනවද කරන්න වැරදිින් අනුතුරුව නිරතුරුව අපි වැරදි හිතින් අයින් කරගෙන නිවැරදිව මාර්ගය භාවිත කරන්න කෙසේද යන්න දෙවනු අපි කියා දුන්නා. ඉතින් අපි හිතනවා දරුවෝ ඉතාමත් යුසුලුව ඒ නාට්‍ය සංදර්ශනයේ නරඹුවා නරඹලා දැන් අපි ඊළඟට රථවාහන දේශනයට ආවා. ඉතින් විශේෂයෙන්ම අද මේ වැඩසටහන කරනකොට වත්මන් ආණ්ඩුවේ අපේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය අපිට අමතක කරන්න බෑ, ජනාධිපති ලේකම් කාර්යාලය, ඒ වගේම ස්වාධීන රූපවාහිනිය, ලක්කඬ ගුවන් විදුලිය, වසන්ත ටීවී, මේ සියල්ල එකතු වෙලා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශත් එක්ක ඒකාබද්ධව යනකොට ලංකාව පුරා ඊයේ දින අපි මීගමුව පුරවරය කර හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ අද දීගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. ඉතින් මම හිතන්නේ අනාගතේ රට බාරගන්න මේ ආදරණීය දුව පුතාලට රියානතුරින් තොර හෙට දිනක් උදා කරන්න කෙසේද යන්න පිළිබඳව තමයි අපි මේ දැනුවත් කරන්නේ. ඉතින් එහෙමනම් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ ඊයේ තුයි වර්තමාන පොලිස් ප්‍රතිතුමාට, නිතීච ප්‍රියන්ත වීරසූරිය මැතිතුම ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද හෝමාගම කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා, ඒ වගේම සහකාර පොලිස් අධිකාරීතුමා, ඒ වගේම හෝමාගම ස්ථානාධිපතිතුමා, ඒ වගේම රථවාහන ස්ථානාධිපතිතුමා අපි සියලු දෙනාම ඉතාමත් ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරන, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, ඒ වගේම පාසල් දුවදරුවන් මේ වැඩසටහන සහභාගී වෙනවා. විශේෂයෙන්ම අද දවසේ අපි ඔවුන්ට අනිවාර්යයෙන්ම සාහිතික පතක් ලබා දෙනවා, ඒ වගේම රේණියාමක ජකත් එකක් ලබා දෙනවා, ඒ වගේම පාසල් වලට කේතු ලබා දෙනවා, රථවාහන කේතු ලබා දෙනවා, ඒ වගේම තමයි ප්‍රශ්න අහලා අවසානයේ අපි ත්‍යාගයන් ලබා දෙනවා දරුවන්ට. ඉතින් එහෙමනම් හොඳ වැඩසටහනක් ලංකාව පුරා මේක යනවා. ඉතින් ඒක නිසා අද අපි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉඳලා අපි මේ ඔයගොල්ලෝ අමතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මේ වැඩසටහනට පුරෝගාමී වෙලා කටයුතු කරනවා. ඉතින් එහෙමනම් විශේෂයෙන්ම රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් අපි මේ අවස්ථාවේ ඉතාමත් ආදරෙන් මතක් කරනවා.
1: ස්තුතියි ඔබතුමාන්ට. ඉතින් ලංකාවේ අනිවාර්යම මාර්ගයක උදෑසන පළමු නිලධාරියා විදිහට අපිත් එක්ක එකතු වෙන පොලිස් නිලධාරියා වුන් තමයි මේ රථවාහන මෙහෙයවන්නේ. ඉතින් හැමදාමත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්වල් බැඳගෙන ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම සඳහන් කරනවා ක්ලේම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපි සමස්ත කිවිණෙම ප්‍රයත්න කරන්නේ. අපි තවත් අවස්ථාවක සම්බන්ධ වෙන සූදානම් ලක්කඩ ගුවන් විදුලි ඔස්සේ තොරතුරු ගෙන එන්න. බොහොම ස්තුතියි කාබයා අපිත් මේ වෙලාවට සම්බන්ධ කරගත්තට.
0: හොඳයි, බොහොම ස්තුතියි ගිහන් ගීතිෂේ. අපිට තොරතුරු අරගෙන ආවේ ටේක් යා තවත් අධීරයක් තමයි මේ විදියට ආරම්භ වෙලා වුන් සිදු කරගෙන යන්නේ හොමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉඳන්. අපි යතරතුරේ ඔබට මතක් කරනවා පැල්වත නිෂ්පාදන ගැන. අපිත් එක්ක ඉන්න අනුග්‍රහක බවතුන් අතර පැල්වත නිෂ්පාදන කිව්වට පස්සේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ දවන්තයා විදියටයි අපි හඳුන්වන්නේ. ඔබට ඕන කරන කිරිබිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මී කිරි, මේ හැමදේම දැන් පැල්වත කියන නමින් ගන්න පුළුවන්. ක්‍රිමිරාජ කරල් ගුලි ගැනත් කිව්වා. ගෙදරක තියෙන්නම ඕන ඖෂධීය නිෂ්පාදන කීපයක් තියෙනවා. ආයුර්වේද ඖෂධ කීපයක් තියෙනවා. ඔය අතර ක්‍රිමිරාජ කරල් ගුලිය වගේම වැල්මී පැණිය හදිස්සියේ නේද? උණක් කිඹිරිස්සාවක් හැදුනට පස්සේ අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ ගෙදරනේ. අපි ඔය අත්බෙහෙත් කියලා තියන් ඉන්නේ. අන්න ඒ අතර තියෙන්න ඕන ආයුර්වේද ඖෂධයක් තමයි ක්‍රිමිරාජ පේයාව, වැල්මී පැණිය, ඒ වගේම හන්දි තෛලය. මෙන්න මේ කියන දේවල්. ඉතින් ක්‍රිමිරාජ කියන නමින් මිලදී ගන්න 0112 753 889 0112 753 889 ට කෝල් එකක් දෙන්න.

0: 9:27 වෙලාව.
1: දැන් හෙට FIFA World Cup එක පටන් ගන්නවා. එතකොට කාගේ තවදානෙ යොමු වෙලා තියෙන්නේ?
0: හරි.
1: එතකොට මෙසිලා, නේමාර්ලා, ඒ වගේ ගොඩාක් ෆුට්බෝල් ලෝකේ වීරයෝ.
0: ඔව්.
1: හෙට ඉඳලා ඉතින් ආයි යන්නේ ෆුට්බෝල් උන්මාදේ.
0: ආහා.
1: ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි, ඇත්තටම ෆුට්බෝල්.
0: ෆුට්බෝල්නේ.
1: අපිට ඕක ජනප්‍රිය වෙන්නේ අපේ ලංකාවට, විශේෂම ආසියාවේ ෆුට්බෝල් වලට තියෙන උනන්දුව ටිකක් සාපේක්ෂව අඩු නිසා.
0: ක්‍රිකට් වර්ෂනේ ගොඩාක් තියෙන්නේ නේද?
1: ඔව්. හැබැයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩා විදියට සලකන්නේ ෆුට්බෝල්. ඉතින් බලමු ලස්සන දේවල් මේ يعني FIFA World Cup එකේ ඉතිහාසයේත් එහෙම රසවත් සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තිබුණා.
0: ඉදිරි තරඟවලදි දකින්න අහන්න පුළුවන් වෙයි.
1: රාජ්‍ය නායකයෝ. ලස්සන ගෑනු ළමයි. එතකොට සෙලිබ්‍රිටිලා.
0: අන්න නැවතිච්ච තැන.
1: නෑ නෑ මං කියන්නේ මේ හැමෝම මෙතෙන්දි ඔය කොහේ හරි ග්‍රවුන්ඩ් එකේදී හම්බෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒවත් එක්ක ඔයාලට මතකයි පෘතුගාලේ එහෙම මේ ජනාධිපතිනිය ගැන එහෙම එක්තරා කාලෙක කතා වුණා අර ලස්සන ගෑනු ළමයි කියන. එයා එහෙම කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ ෆුට්බෝල් මැච් එකක් බලන්න. ඉතින් අර ඒ නිසා එහෙම මේ න්ියුස් ටිකක් ඔය ඉන්ට්‍රෙස්ටිං ෆැක්ට්ස් කියලා කියන ෆුට්බෝල් එක ගැන
0: ටිකක් ඉස්සරහට
1: අපි ඒවත් කතා කරමු.
0: සූර්ය කුමාර්
1: උච්ච දේ කතා කරා. සූර්ය කුමාර් ආදේවට කැප්ටන්සි එක නතුණා. ඉන්දියාවේ T20 World Cup එකේ ගෑල් දුන්න නායකයා.
0: සූර්ය වංශී
1: බැත්තකින් තියන්නකො.
0: මේ
1: පොඩි කොල්ලේ 15 කොල්ලේ මේ World Cup එකේ ගෑල් දුන්න කැප්ටන්ට සති දෙකයි ඉන්දියාවේ මිනිස්සුන්ට මතක තිබ්බේ.
0: එහෙම තමයි අනේ ඕනම දෙයක් සතියයි දෙකයි නෙ මතක. ලංකාව විතරක් නෙමෙයි.
1: ආසියාවටම පොදුයිද මන්ද?
0: ආසියාවටම පොදුයි ඒක.
1: මේ ගිය පාර World Cup එකේ ගෑල් දුන්න සූර්ය කුමාර් ආදේව. නිකන් අර උදෑසන හෙළු කෙළපිඩක් සේ.
0: නෙරපාහැරියා.
1: T20 ස්කොඩ් එකෙත් නෑ, කැප්ටන්සි එකෙත් නෑ. කොහෙවත් හිටපු අයර් කෙනෙක් ගියලා කැප්ටන් කරා.
0: ඒකනේ.
1: නැද්ද?
0: ඊයෝ තමයි හැම දෙවල් වෙනවා.
1: ඉතින් ඒකට හේතුව පහුගිය සංචාරවල සූර්ය කුමාර් පර්ෆෝම් කරේ නෑ.
0: අන්න ඒකයි.
1: ඊට පස්සේ ආව කතා කරපු අර කවුද පොඩි
0: දරුවා?
1: වෛභව සූර්යවංශ. ඊ අපිත් එක්ක ඒ ටීම් එකත් එක්ක මැච් එකක් තිබ්බා. අපි ගොඩාක් අපේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් විචාරකයෝ කියලා තිබ්බා අපේ අයව දෝතට ගණී කියලා. ගන්න බැරි වුණා 14 ගැහුවේ.
0: ඔව්. නායක සහන් ආරච්චිගේ කැච් එක ගත්තා ක්‍රීඩා පිටියට හරවලා යවුවා.
1: ඔව්. ඒ කියන්නේ ඔය මේ
0: ඩගාරේට.
1: කියන තරයි යකා කළුත් නෑ.
0: අපිට නම් ගේමක් ඇත්තෙම නෑ වගේ නේ.
1: මෙහෙමයි ඔය ධෝනිලා එහෙම මහේන්ද්‍ර සිං ධෝනිලා එහෙම පොරවල් කරෙත් අපේ තමයි. එහෙම ගත්තොත් ඉතින් වෛභව කියන කෙනාවත් අපිට එහෙම මේ අවතක්සේරු කරන්න බෑ. ලෝක ක්‍රිකට් ඔස්තාර්ලා අපි කියන ගේල්ලා එහෙම කිව්වේ. ඊළඟ ගිනිකෙලි සම්දර්ශකයා මෙයා කියලා. ඉතින් ඒක ඔප්පු කරලා තිනවා මේ දක්වා.
0: හරි.
1: ඉතින් තාම අපේ නැෂනල් ටීම් එකට අහුුනේ නැහැ. අහුවෙච්ච
0: දවසේ.
1: සමහර විට අපේ ක්‍රිකට් සහ මුළු මුළින්ම නැති කළා. 9:30 වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද ලොතරැයි ප්‍රතිපල ටික බලමු.
0: ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත වැඩිවැඩියෙන් ගන්න. මොකද ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත තමයි හොඳම ටිකට් එක ඔබට මේ දවස්වල දිනුම් අවස්ථා වැඩිම ටිකට් එක. එහෙම හිතලා ඊයේ ගත්තේ ඔබ මහජන සම්පත 6213 වෙනි දිනුම් වාරය වෙන්න පුළුවන්. බලන ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ඒ අක්ෂරය. ජය අංක 6 අංක 7 නැත්නම් අංක 7 අංක 4 බිංදුව සහ අංක 7. ගොවිසත 4455 වෙනි දිනුම් වාරය. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය X. ජය අංක 34 අංක 45 අංක 59 සහ අංක 66. මෙගා පවර් 2561 වෙනි දිනුම් වාරය. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය M. මෙගා පවර් සුපිරි අංක 21. ජය අංක 34 අංක 40 අංක 75 සහ අංක 76. ධන නිධානය Y අක්ෂරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙනවා. ජය අංක 22 අංක 54 අංක 70 සහ අංක 81. හඳහන 1522 වෙනි දිනුම් වාරයේ ජයග්‍රාහි ලග්නය තුලා ජය අංක 6 අංක 42 අංක 56 සහ අංක 59. අද සම්පත A අක්ෂරයත් එක්ක අංක 7 අංක 4 බිංදුව සහ අංක 7යි ඔබට වාසනාව ගේන්නේ. NLB ජය 481 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය H. ජය අංක 7 අංක 9 අංක 7 සහ බිංදුව. සුබ දවසක්. 329 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ලග්නය මීන ලග්නය. ජය අංක 16 අංක 18 සහ අංක 47 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9යි විනාඩි 31යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: Kétaja. උපවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මුදලාලි
1: අලෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
1: විජය දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙමු
4: මිරිස් නම් මිරිස් විජය මිරිස්

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිත බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
0: sama anugrahaya
4: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaruwaka wanna adumama thanna 01176979579
5: නවයයි විනාඩි 39 වෙලාව. විජය නිෂ්පාදන අතරේ තියෙන විජය අපි කතා කරනවා නූඩල්ස් ගැන.
4: බෙරි වෙන්නේ නැතුව ඉක්මනින්ම හදාගන්න පුළුවන් හොඳම නූඩල්ස් වර්ගය තමයි විජය නූඩල්ස් කියලා කියන්නේ. ඉතින් විජය නිෂ්පාදනම එකතු කරලා ආයෙත් නූඩල්ස් එක උනත් රසට හදාගන්න පුළුවන්කම තියෙනවා. අපේ රසය රටේ සැමට බෙදෙන නියම කුළු බඩු ටික ගන්නකොට ඔයා ගන්න ඕනේ විජය කියන නමින්.
5: ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් තමයි ලංකාවට ගෙනාවේ. එතකොට දැන් මේ දවස්වල මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වාට පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට. එතකොට අමල්ක මැණික් කඩවට තමයි කෝල් කරන්න ඕනේ, මේ මැසේජ් එකක් දාන්න ඕනේ.
4: ඒ කියනවාගේ අයදුම් පත CV එක මෙයාට යවන්න 076-423-9427 076-423-9427 කියන නම්බරකට තමයි එවන්න ඕනේ. මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තමයි මේ විදිහට රැකියා අවස්ථාවක් ඔන්න ඇවිල්ලා තියෙන්නේ.
5: එතකොට මේ ඩෝමා පහුගිය කාලෙම ලංකාවේ නේද සෑහෙන පිරිසක් විශ්වාසයෙන් යුතුව මිලදී ගත්තා. ඉතින් ඒ වේ දැන් ඔයා සර්විස් එක එහෙම එතකොට නිසි කාලෙදි හරියට කරගන්න. ඒ වගේම අලවීන් පසු සේවාව කියන එක ගැන කිසියම් විදිහට සැකයක් තියාගන්න එපා. කෝල් කරන්න 01176979 ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තවත් යන්ත්‍රෝපකරණ ගන්නාමක් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒවට කතා කරලා ඔයාගේ බිස්නස් එකත් එක්ක ගැළපෙන විදිහට ඒ ටික කතා කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන
4: අපි කිරියාශ්‍රිත නිෂ්පාදන ගැන කිව්වා. ඔබට කිරි පිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරිමේ හැමදේම විවිධ ෆ්ලේවර්ස් වලින් නැන් බටර් එක ගත්තත් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. සෝල්ටඩ් බටර්, නන් සෝල්ටඩ් බටර්, චිලි බටර්, ගාලික් බටර්, අයිස්ක්‍රීම් ගත්තත් එහෙමයි. බටර් ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරේන්ජ්, යෝගට් ගත්තත් එහෙමයි. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට ඕන කරන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට ඔයා ගන්න ඕන පැල්වත්ත නිෂ්පාදන විතරයි.
5: රයිට්, සින්දුවට ගිහිල්ලා මුක් වෙන්න. 9:41 වෙලාව.

0: ඩයෝජිනිස් කියලා දාර්ශනිකයෙක් ගැන අහලා තියෙනවද?
1: ඩයෝජිනිස්.
0: එයා ඇවිල්ලා දාර්ශනිකයෙක්. ඩයෝජිනිස් නේ අපි ගමුකෝ සිරිපාල කියලා.
1: ඕකේ.
0: මේ මෙන්න වෙන නම් දාගන්න ඕනේ. හරි අපි ගමුකෝ. එයා මේ සරලම ජීවත් වෙච්ච මිනිස්සෙක්. සරලම කෙනෙක්. එයා කොටිම්ම කියනවා නම් එයා ළඟ තිබ්බේ පොඩි බඳුනක් පිඟානක් විතරයි. එයාට තිබුණ එකම වත්කම් වගේ තිබ්බේ ඕක විතරයි. සහ ඇඳගෙන ඉන්න ඇඳුම.
1: හරි.
0: එයා හිතුවා ගොඩාක් දේවල් අතහැරලා ජීවත් වෙන්න ඕනි කියලා.
1: ඒ තරමට ලේසි.
0: මෙයා දවසක් ගමනක් යනකොට මෙයා දැක්ක පොඩි දරුවෙක් කුඩා දියල්ලකින් අත් දෙක එකතු කරලා වතුර බොනවා. මේ දර්ශනය දැකපු ඔය ඩයෝජිනිස් මොහොතක් නැතර වෙලා කල්පනා කළා. ඊට පස්සේ එයා එයාගේ පිඟාන අතට අරගෙන හිනා වෙලා මෙහෙම කිව්වලු. මේ දරුවා ඔයා මටත් වඩා සරලව ජීවත් වෙන කෙනෙක්. ඉතින් මටත් ඔයා වගේ තව ටිකක් සරල වෙන්න පුළුවන්. එහෙම කියලා මේ ඩයෝජිනිස් මෙයාගේ පිඟාන විසි කරලා දාලා තියෙනවා.
1: හරි.
0: දැන් මේකෙන් කියන්නේ නෑ ඔබ සතු සියලු දේවල් අතාරින්න ඕනි කියලා. අපි ගොඩාක් වෙලාවට ජීවිතය පහසු කරගන්න කියලා දේවල් එකතු කරනවානේ. හැබැයි සමහර වෙලාවට ඒ දේවල්ම අපිව
1: විනාශ කරනවා වෙන්න පුළුවන්.
0: බැඳලා තියාගන්නවා, විනාශ කරනවා, අපිව අපිට වදයක් වෙනවා.
1: ඔව්.
0: ඔය ඩයෝජිනිස් අල්පේචතාව ආස කරපු මිනිස්සෙක්. ඒ නිසා තමන් ඉතා සරල ජීවිතයක් ගත කරනවා කියලා හිතාගෙන හිටියට එයා ඊටත් වැඩිය සරල කෙනෙක්ව දැක්කම තමයි මෙයාට මේක තේරුනේ. එනිසා එයා අනවශ්‍ය දෙයක් අල්ලගෙන ඉන්නවා කියලා එයාට දැනුණා. ඒ මොහොතේ මෙයා තේරුම් ගත්තා ඒ නිසා පිඟාන විසි කරා. දැන් ඔයාටත් පුළුවන් ඔයා ළඟ තියෙන දේවල් අතහැරලා දාන්න, විසි කරලා දාන්න, විනාශ කරලා දාන්න, කැලේට විසි කරන්න.
1: ඕකේ.
0: එහෙම යන්නේ මේ කිව්වේ.
1: මං තාපොඩ්ඩෙන් ෆෝන් එක විසි කරනවා.
0: එහෙම යන්නේ මේ කිව්වේ. සමහර දේවල් තියෙනවා අනවශ්‍යයි.
1: සිතුවිලි වගේ දේවල් නේ, අනවශ්‍ය සිතුවිලි.
0: එහෙම. එතකොට ඔව් සිතුවිලි උනත් එහෙම අනවශ්‍ය සිතුවිලි අයින් කළා දාන්න, විසි කළා දාන්න. එහෙම පුළුවන් වෙන්න ඕනේ. නේ? 9යි විනාඩි 47යි වෙලාව. අපිට ලොකු වෙලාවක් නෑ තව.
1: ඔව් නේ.
0: අපි ඉක්මනට බ්‍රේක් එකක් කරන් සින්දුවට ගිහිල්ලා.
1: යන්. 9:47යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: නවයයි විනාරි පනස් දෙකයි වෙලාව අපි යන්න කියලා හදන්නේ.
1: අපි යන්න කලින් මතක් කරනවා විජේ නිෂ්පාදන අදත් රැට කෑම වෙනකොට දවල්ට කෑම වෙනකොට හවසට මොනවාරි හැදුවත්
0: ඔය කොහොමද ඒටත් ඔයාලට ඕන වෙනවා විජේ නිෂ්පාදන.
1: විජය කියලා කියන්නේ අන්තර්ජාතික මට්ටමේ කුළුබඩ නිෂ්පාදනයක්. ඉතින් තත්ත්ව සාතික සියල්ල තියෙන නිසා බය නැතුවට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. පැලොත කිරි වීදුරුවක රස බලන ඔයාලට ලංකාවේ අපේ කියන ආඩම්බරය දැනෙනව නේද? කිරි ගොවියන් 30,000කට වැඩි පිරිසක් පැලොත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා.
0: එහෙනම් අපි ආයෙ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ගිහින් නම් සුබ දවසක්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: වනතවිල්ලු පොලිස් වසභේ කාර්තිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී වෙඩිතබා ඝාතනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේගේ පුද්ගලයා කජුවත්තක කජු ඇඳීමට ගොස් සිටියේදී එම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම වතුයායේ බොරකරුවන් 8 දෙනෙක්. වායු රයිෆල් 4ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වනතවිල්ලු පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. බහරීනේ සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකා ආරක්ෂක මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ සඳහන් කළා. ඒ ඇමරිකාවෙන් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් බහරීනයේ ඩ්‍රෝන් ප්‍රහාර හා ජෝර්දානයේ දිගදුර මිසයිල් එල්ල කළ බවයි ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ. කුවේටේද ගුවන් ආරක්ෂක පදිතිය සක්‍රිය කර තිබෙනවා. ප්‍රහර වැළැක්වීමට හැකි වූ බව කුවේට් ආරක්ෂක අංශ සඳහන් කළා. මිලකලක් හඩ ප්‍රවෘත්ති පෙරවර 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Rita Why Beat Ikita Mix Weather Heartbeat
6: සම අනුග්‍රහය
7: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
8: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
7: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න
8: මේ

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වෙන්දනය සමඟ ගම්ට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි.

0: 2012.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

අයිබන් යාලෝ හැමෝටම ආදරෙන් බිරුණු උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබගේ හද ගැස්ම. ඔබගේ හද ගැස්මට කතා කරන එකම තැන ලක්කන හාර්ට්බීට් අපි පටන් ගන්න හදන්නේ. ලස්සන සිඳුරි එකක් අරගෙන හාර්ට්බීට් එකට කතා කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් දවල් 12 වෙනකන් අද පුළුවන් හාර්ට් බීට් එකත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ප්‍රවෘත්ති විරාමෙන් පස්සෙත් පුළුවන් ඔයාගේ හාර්ට් බීට් එකට කතා කරන්න. ළඟාවේ ලස්සනම සින්දු, ආදරණීයම සින්දු, මිනිසුන්ගේ හිතවලට කතා කරන සින්දු ටිකක් අරගෙනයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අතරේ ඔයාට පුළුවන් හාර්ට් බීට් එකට ඔයාගේ හාර්ට් බීට් එක සමාන කරන්න. ඔයාලා තියෙන්නේ අපිට මැසේජ් එකක් තියන්න 0703935937. ලංකාවේ කොහේ හිටියත්, ලෝකේ කොහේ හිටියත් ඔයාගේ හාර්ට් බීට් එක තේරෙන එකම තැන තමයි ලක්හඬ හාර්ට් බීට්.

0: විකිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වගකීම
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක් හඬ heartbeat.

පැටයාලුවනේ උදේ 10:22යි ආදරණීය හිත්වලට කතා කරන ලක්කඩ හාට් බීට් ලංකාවේ ආදරයේ පිරුණු මිනිස්සු ඉන්නවනේ ඉතින් අපි දන්නවනේ එයාගෙනුත් වැඩි හරියක් ඉන්නේ ලක්කඩ අහගෙන රයිට් එහම අයට මේ මුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න ඔයා ඔයාගේ ආදරණීයන් ගැන හිතනවා වැඩියෙන් හිතන කෙනෙක් ගොඩක් හිතන කෙනෙක් ඔන්න එහම අයට අපි අපේ අයට අපි වසවිස කවන්න කැමති නෑනේ. එහෙම අයට ඔයා තෝරගන්න ඕන නිෂ්පාදනයක් ගැන පුංචි පණිවිඩයක් තමයි මම කියන්න හදන්නේ. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත කිරි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට්, පැල්වත්ත එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් පැල්වත්ත ආයතනයෙන් ඔබට තිලින කළා තිනො. ළඟම රීඩි සුපිරිවෙල්ද සෙල් සහ පැල්වත්ත පැල්වත්ත අල්වේ නියෝජිතයන්ගෙන් ඕගලන්ට ලබා ගන්න පුළුවන් මේ නිෂ්පාදන හැම එකක්ම ආයිතින් ඔයල බලන්න දෙයක් නෑ. අපේ රටේ දේවල් වසවිස නැති නැවුනක නැති අපේ දේවල් තමයි පැලස් නිෂ්පාදන අතරින් ඔබට ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේමයි ලංකාවේ මීළඟ හඬ පෞරුෂය. ලංකාවේ මීළඟ හඬ අපි හොයාගෙන යන්න ලෑස්ති. දේමකුණත් ගොඩක් යාළුවෝ අපිත් එක්ක එකතු වෙලා ඉනෝ. ඒගොල්ලන්ගේ සින්දු එවල දිනෝ. ආ ලස්සන WhatsApp පොස්සේ ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරලා ඔයාගේ සින්දුව රෙකෝඩ් කරලා අපිට එවන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් එහෙම යාළුවෝ ගොඩක් අපිට මේ වෙනකොටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මොකද්ද කරන්න ඕනේ කියලා එක දවසක් අහලා මේ කෝල් කරලා බැයිද සින්දුවක් කියන්න කියලා අහලා තිබ්බා. ඔයාට කරන්න තියෙන්නේ 0.7, 0.6, 366, 166 මේ දැන්ම අපිට WhatsApp message එකක් එවන්න. මේ නම්බරේකට නෙවෙයි ඈ. ඔයා දැන් request කරන නම්බර එක තියෙනවනේ. 0.7, 0.3, 93.5, 93.7 ඒක නෙවෙයි. 0.7, 0.6, 366, 166. 0.7, 0.6, 366, 166. දැන්ම අපිට WhatsApp message එකක් එවන්න. ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔයාගේ හඬ අභිෂේක කරන්න අපි ලෑස්ති. මෙහෙමනේ කොපි කරාට සම කරන්න බෑ කියනවනේ. ඉතින් අපි මේ වැඩේ ඉස්සලම් පටන් ගන්නකොට ලංකාවේ හුඟක් අය මේක පටන් ගන්න ට්‍රයි කරනවා. හරි. ඒත් අපි දන්නවා අපිත් එක්ක ඒ හඬ පෞරුෂය දැන් ඉන්නවා. එයා අපිට මැසේජ් කරන්න ලෑස්ති. එයා අපිට සින්දු එවන්න ලෑස්ති කියලා. හරි. කොහොමනත් කමන්නේ මං මේ පළවත නිෂ්පාදනයක් ගෙදර අර යන ගමන් යාළුවෝ ටික එකතු කරගන්න හදන්නේ. ඔන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මුලින්ම ට්‍රින්කෝ 5:90 ගුණශීලී ඇතුළු පිරිස මෙසේජ් කරලා දෙනවා. වැලවයේ තරු මම වහගෙන ඉන්නේ. ඔන්නවත් මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම ක්වෙට් වලින් ප්‍රියන්ත එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා මට මෙසේජ් කරලා දෙනවා. ඔන්න ඊට පස්සේ අඹන්පොළ අම්බලංගොඩ හොදේ ප්‍රියන්ත, පර්ල්, ශාන්ති, ලිතුලි, යතුම්, යශිකා, නයෝමි කට්ටියම ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ සුබම සුබ උදෑසනක් වේවා කියලා දිනවා. හරි, සුබම සුබ උදෑසනක් වේවා කියලා දිනවා. කවුද එහෙම කියන්නේ? මම ලස්සන සින්දුවකට එකතු කරගන්න බරුදල්පොල එල්.එස්. ප්‍රනාන්දු. එයාත් ඉන්නවා. ඊට පස්සේ හායි කොහොමද ඔයාට? ඔන්න ඉන්න කට්ටිය මං කියන්නම්. අද මට බොදු සින්දුවක් ඕනේ. මං දුන්නනේ ඉතින් බොදු සින්දුවක් ඒකනේ. දෙවුනි තිමිර පුන්සඳි යෙන්දි යමුණ පුංචි වජිර පුංචි අනෝම පුංචි අම්මා දිලීප කොටිකවතේ චන්දිම අබේගුණවර්ධන මමත් ආදරෙන් එකතු කරගන්නවා කියලා හාත් ගොඩක් කියවලා තියෙනවා. රයිට්, චන්දිමා හැම කියනකොට තව ඉන්නෝ යාළුවෝ ටිකක්. ගුඩ් මෝර්නින් හાર્ට් බීට්. මාවත් එකතු කරගන්න මත්තේ ගොඩ. අද නම් ගෙදර ඉඳලා වැඩ. වර්කින් ෆ්‍රොම් හෝම්. හරි. යාවත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම ඩුබායි වලින් නිමේෂා, හස්බන්ඩ් මහේෂ්, දුව චිරාය අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි යා මැසේජ් කරලා තියෙන්නේ. Hi, good morning. කාලේ යනවා අපිට නොතේරීම. කාලයත් එක්ක හරි හරියට දුවන අපේ කෙල්ලු ටිකට ලස්සන සින්දුවක් දෙන අපේ සර් ඇතුළු ඉනෝකා කුමාරි, මානෙල්, කුසුම්, මොනිකා, ගයා, ජාන, චමිලා, පුෂ්පා, චූටි කුමාරි, සිත්ම, නිසංසලා ඉන්නවා කියලා නූදි තමයි මට මැසේජ් කරලා තියෙන්නේ. ඊට පස්සේ සුබදසනක් අපිට සින්දුවක් දෙන්න ඉචි අනුර පුසලාව බීජි ජනපදේ ඉඳන් තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. ඩ්‍රයිව් කරන ගමන් මැසේජ් කරන කොල්ල කවුද? මහේෂ්. ඩුබායි වලින් අපිට සින්දුවක් ගහන්න අපිවත් එකතු කරගන්න කියලා තමයි මහේෂ් අපිට මැසේජ් කරලා තියෙන්නේ. හරි, තවත් යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් මට මැසේජ් කරන ගමන් ඉන්නේ. ඒ අතරේ මම ඔයාලට සින්දුවක් දෙනවා. ඔයාලට තියෙන්නේ මට නිදහසේ මැසේජ් කරන්න 0.7 0.3 93.5 93.7.

0: උදේ 10යි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: උදේ 10:38යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලේ කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදේ 10:40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
10: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
11: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
10: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
2: evening drive with chamit and charu
0: sama anugrahaya
2: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
0: vijaya products ape rasaya rate semata heart

යාලුවනේ හුදේ දහය විනාඩි පනහයි වෙලාව හඩ්බීට අහගෙන ඉන්න රට වටේමඉන්න ලෝක වටේමඉන්න ලකඩ අහගෙනන්න යාලෝටික එකතු කරගෙන ලසන වැඩ කරන හදන අතරේ ඔපිය ඔයාට මත කරනුනේ පැල්වත නිෂ්පාදනගෙන දැන් අපි ලංකාවේ තියෙන නේද හැමෝම කියන බ්‍රෑන්් හැමෝම කියන දේවල්ල කිරි ගත්තත් බටර් ගත්තත් යිස්ක්‍රීම් ගත්තත් ඔය මොනාගත හැමෝම කියනේවා අහගෙන බලාගෙන ඉන්නවනේ. හැබැයි ලංකාවේ සීරසියක් ලංකාවේ නිෂ්පාදනය කරන ලංකාවේ දේවල් වලින් නිෂ්පාදනය කරන වසවිස නැති අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන දෙයක් ගැන ඔයා හැමදාම හැමෝම ප්‍රමෝට් කරනවා අහලා තියෙනවද? ඒගොල්ලෝ කියන්නේ හැමතිස්සෙම පිටරටින් එන ඉහළ පෙළේ හැම නිෂ්පාදන කියලානේ කියන්නේ. හැබැයි ලංකාවේ දේවල් වලට නේද අපේ දේවල් ගැන අපි හැමතිස්සෙම කතා කරනවා අපේ දේවල් රැක ගන්න ඕනේ කියලා. හැබැයි වසවිස නැති අපේ දෙයක් තියෙනවා නම් අපි ඒක හොයාගෙන යන්නේ නැත්තේ ඇයි කියලා සමහර වෙලාවට අපිටම හිතෙන වාර අනන්තයි. ඒකට එකම විසඳුම තමයි ඔයා අපේ දේවල් හොයනකොට ඔයා අපේ දේවල් කියලා විශ්වාසයෙන් ගන්නකොට පැලවත නිෂ්පාදන කියන එක ගැන ආයි ඔයාට අමතක කරන්න දෙයක් නැහැ. ඔයාට සුපිරි වෙළඳ සැලකට එහෙම නැත්නම් පැලවත අලවි සැලකට ඔයාට ගිය ගමන් ඔයාට ගිල ඉක්මනට කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව ගන්න පුළුවන්. එක්ස්පයරි ඩේට් එහෙම බලන්න ඕනේ. හරි. හැබැයි පැලවත නිෂ්පාදනය කොහමද විශ්වාසයෙන් අනිත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ගන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි මේ පැලවත නිෂ්පාදල කියන්නේ. ඒ වගේම රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. නායිබාරක් මේ වාර්තාව අලුත් කරමින් ද ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑගිට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගිට සුපිරි මෝටර රථයක් ඔයාට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔයාට අදම විලට ගන්න. ඊළඟ එක තමයි ඊළඟ පරපුරේ කටහඬ. අපි හොයාගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නේ මේක මේ ඔයාට ලොකු හැකියාවක්. අපිට එහෙම බෑ. අපිට ලොකු හැකියාවක් නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔයාගේ හැකියාව ඔය අවතක්සේරු කරන්න එපා. සිඳු කියන ආස. හැබැයි තාමත් කාටවත් ඇහුනේ නැති සුපිරි කටහඬවල තියෙන යාළුවව මෙන්ෂන් කරන්න උන ඔයාට සුපිරි chance එකක් තියෙනවා. කරන්න තියෙන හරිම පුංචි දෙයක්. ඔයාගේ හිතට දැනෙන ඔය ලස්සනම ගායනා කරන සිඳු එක පුංචි කොටසක් ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න. ඊට පස්සේ ඒ වොයිස් කට් එක 0.7, 0.6, 366, 166 WhatsApp කරන්න. ඉස්සරහට වෙන්නේ මොනවද? කොහොමද ඒක කරන්නේ කියලා අපේ ටීම් එක, අපේ නිෂ්පාදක කණ්ඩායම ඔයාව සම්බන්ධ කරගෙන කියයි. ඔයිටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි දන්නවනේ ඔයා අපිත් එක්ක ඉන්නවා, අපි ගැන හොයනෝ කියලා, ඔයා අපි ගැන හොයනෝ බලනෝ කියලා. ඒ වගේම තමයි ඉතින් සින්දුවක් අහන්න මේ පැත්තට එන්න, ඔයාගේ සතුට කියන්න, ඔයා කවියක් ලිව්වා මේක කියන්නේ. හැම තිස්සේ මේ හැම දෙනටම ඉන්නේ ඉතින් අපි තමයි. හරි. right බලමු යාළුවෝ ටිකක් ඉන්න. ඕනම සින්දුවකට අපි එකතු කරගන්න. හොරණ බැල්ලපිටිය මනෝරි ඉසුරු සුහස් මතුගම පැලවතින් රාණි දුව සහ දුව සඳු ලක්කරන හැමදාම ආදරෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ මහර්ගම ඒගොල්ලන්ගේ ෆැෂන් ආයතනෙ කලමනාකාර දිලංක නදීෂාන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනි චන්ද්‍රානි රේෂා නයනි දිල්පචිත්‍ර එකතු කරගන්න කියලා ඒගොල්ලෝ මහර්ගම ඉදලා තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. මේ වගේ වෙලාවට මේ ඒගොල්ලෝ සද්ද වැඩි කරගෙන ඒගොල්ලන්ගේ ෂොප් එකේ අපි වහගෙන ඉන්නවා. හරි. මඩපත ලක්ෂ්මන් තමරා නිසානි චේතනා තේජ් අවෝර් පුංචිපුතා භාග්‍ය අවිෂ්ක සේරුවාවල කෙඩිය සමරසිංහත් එකතු කරගන්න කියලා ඒගොල්ලෝ තව මැසේජ් එකක් ඉවලා තියෙනවා. අනිත් යාළුවෝ ටික සුබදේශනක් වේවා, සිතුම් පැතුම් මිතු වෙන ලස්සන දවසක් වේවා. ආදරණීය ලක්කඩ ආදරෙන් හැමදාමත් අහන්නේ, මමත් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. සීෂෙල් සිදන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා ආදරේ ලක්කනට හැමදාම කියලා තියෙනවා. සීෂෙල්ස් වල ඉඳන් නේද කොච්චර දහහක් වැඩ තිබ්බත් අපි වහගෙන ඉන්න අපේ යාළුවෙක්. රයිට්. සිදුවට එකතු කරගන්න ලසන්ති දයානි නිලානි දිල්රුක්ෂි අපි පිළියන්දල සෙට් එක ඔන්න මට මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා සරච්චන්ද්‍ර මාව අහගෙන ඉන්නවා. ලසන සිඳුවක් ඕනේ කියලා තියෙනවා. ඒ සිඳුවක් මම දුන්න චන්දලීනා අච්චිගේ. රයිට්. මම ගීතානි හස්බන්ඩ් මෙන්ඩිස් දුව රේකා එතකොට දිනීෂා පුතා රුචිර රුවන් සුරාජ් තෙවිෂ් රශ්මි ජේස්වත් එකතු කරගන්න කියලා තියෙනවා. මොනුගුරන්නේ තෙවිෂ් රශ්මි ජේස් ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්කන්ට සුබුදසනක් හාර්ට් බීට් ඉත් ගයන් ලස්සන සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කරුණාපාල ඈන් සහන් ෂෙවෝන් ෂනෙල් රශ්මි දුව ලිලි මොනෙස්ටා දුව
අවත් එකතු කරගන්න කියලා එයා මැසේජ් එකක් දාලා තිනවා. හරි එහෙමනම් ඔයා තාමත් මට මැසේජ් එකක් තිබ්බේ නැත්නම් ඉක්මනටම ඔයා මට මැසේජ් එකක් තියන්න. ඔයා මොන වයිබ් එකේ හිටියත් මේ වෙලාවෙනේ ඔයා රොමැන්ටික් වයිබ් එකක ඉන්නව වෙන්න පුළුවන් නැත්නම් පොඩි විරහව පිරුණු පුංචි ටච් එකක ඉන්නව වෙන්නත් පුළුවන්. හැබැයි එහෙමත් නැත්නම් ඔන්න ඔය ඕන දෙයක් වෙන ඕන දෙයක් වෙච්චාවේ ඈ ආස කඩාගෙන වැටුණාවේ. හැබැයි මම මගේ ගමන යනවා කියලා ඔහෙ වැඩ කරන ගමන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඒ මොන වයිබ් එකේ හිටියත් ඇවන්න මට මැසේජ් එකක් 0073 93 5 93 7.

0: ගේමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 10 වනදා උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී.
2: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට.
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: 105.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණයට පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් පුද්ගලයන් 27,806 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිටාත් අරගුණගත් සංඛ්‍යාව 592ක්. අපරාධ සම්බන්ධයෙන් 30 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්තකරුවන් 145 දෙනෙක් අතරින් ඇති බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරීව රියපැදවීම හේතුවෙන් 160 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිසි බලපත්‍රයක් නොමැතිව වසර 17ක් ගුවන්ඩානා පේසර කළ බවට කැනඩා හිටපු ගුවන් නියමුවෙකුට චෝදනා එල්ල වුණා. ඔහු ගුවන් ගමන් දවසයකට වැඩි සංඛ්‍යාවක් මෙහෙයවා ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. මාස 4ක විමර්ශනයකින් අනතුරුව කපිතාන් ජෙෆ්රි වෝල්ට වංචාව සහ අනෙකුත් චෝදනා එල්ල කළ බව පොලිසිය සඳහන් කළා. 2009 සහ 2025 අතර කාලයේදී දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් දවසයකට අධික සංඛ්‍යාවක් ඔහු මෙහෙයවා තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝව හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.

0: කොළහයි විනාඩිය කොළහයි වෙලාව.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

ලක්හඬ හට් බීට්. එවගේම රිදීකම චන්ද්‍රසේකර පවුල හැමෝමත් එක්ක බිරිඳ තමරා නන්දනී මල්ලි දිලිප් චන්ද්‍රසේකර යාගේ බිරිඳ ශානිකා සුදුවයා තුෂාර චන්ද්‍රසේකර බිරිඳ හර්ෂණි ඔක්කොම ඉන්නවා කියලා රිදීකම චාමින්ද්‍ර ශ්‍රී චන්ද්‍රසේකර අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඩිලා නිරෝෂ් හංවැල් ලස්සන සින්දුවක් ඕනේ කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. හරි අපි අනිවාර්යෙන් බලමු. කොහමද බලංගොඩ තේනුක ලස්සන සින්දුවකට මාව ඉස්කෝලේ යාළුව හැමෝමයි නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි ගමේ හැමෝම එකතු කරගන්න කෝ කියලා තිනවා. එකතු කරගන්නවා තමයි කෝ කියන්න ඕනේ. රයිට් ලක්කන හાર્ට් බීට් හදත් අපි අහගෙන ඉන්නෝ සින්දුවකට අපි එකතු කරගන්න කොටා විරක්කොඩි බේකරි කට්ටිය ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ එතකොට චම්පමිස් ලක්ෂ්මිමිස් දිස්නමිස් මදුසංක විජේ ජය මාම තමයි එහෙම අපිට මැසේජ් එකක් කියලා තියෙන තෙරුවන් සරණයි කියලා තියෙනවා. හරි තවත් මැසේජස් ඔබ කට්ටියක් ඉන්නවා ඒ කට්ටියව ටිකමට එකතු කරගමු. කවුද මේ කාර්ගම මම සින්දුවකට එකතු කරගන්න කියලා මහේෂ් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමිදු වාද්දු වෙන්න එකතු කරගන්න මගේ අයියා වගේම යාළුවෝ අමිත් අයියාවත් ලස්සන සින්දුවකට කියලා තමයි දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ සුබ දවසක් අයියේ මං හෂිනි හස්බන්ඩ් මනෝජ් ලස්සන සින්දුවක් ඕනේ කියලා එයා අම්පාරේ මැසේජ් කරලා තියෙන්නේ. නුවර සංජීවත් මැසේජ් එකක් දාලා දෙනවා අයියේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම රත්නපුරෙන් චමිදු ඔයාගේ මැසේජ් එකක් මම දැක්කා. ඊ වගේම ලක්කන අහගෙන ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න මාවත් ලස්සන සින්දුවකට කියලා රත්නපුරේ ඉඳන්. හරි රත්නපුරේ රත්නේ වාරියගම තමරා කුමාරි තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කේඩී සමරසිංහ ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. එයාගේ ගුවන් මිතුරු මිතුරියන්වත් එකතු කරගන්න කියලා. ඒ වගේම කොහොළොනේ ජයකලණි ඇතුළු පිරිස ඉන්නවා. උපාලි චේත්‍රාණි මාධව කසුන් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි එයාගේ මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්ග් ඒ ලසන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මත් ගොඩින් මලිති පබසරා. හරි ඔන්න ඔයාවත් අපි අනිවාර්යෙන් එකතු කරගන්නවා. රයිට් ගැටි මේකතු කරගෙන ඉක්මනට අපි සින්දුවක් අහලා කතා කරමු. ඒ අතරේ ඒ වගේ මැසේජ් එක තියන්න 0703 93 5 93 7.

0: Bean.
1: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 11 විනාඩි 31 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ලක්හඬ හට්.

0: 11 විනාඩි 37යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එක කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ටේක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
7: ජුනි 10 වනදා උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
8: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරේකිමු මගතොට ලකන රේඩියෝ ITN
10: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11:45.

0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: ලුකයා මාර වෙඩනේ ඕනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: B.
1: ආයයි ගොමදයියේ කියලා තියෙනවා පින්නවල චන්දි ලස්සන සින්දුවක් ඕනේ එයාට කියලා තියෙනවා මගේ අක්කා අයියා දරුවෝ දෙන්න ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා පුතාල සෙතු නෙතු හස්බන්ඩ් සමින්දයත් ඉන්නවා කියලා තියෙනවා මතුගම ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා එයා කියලා තියෙනවා ගුඩ් මෝර්නින් ලක්කඬ අපිටත් අපිත් ලක්කඬ අහගෙන ඉන්නේ බණ්ඩාරගම උමාගාමන්ට් එකේ සෙට් එක සද්ද වැඩි කරගෙන අහන්න ඕනේ එහෙනම් දිගටම කොහමද ලොකු අය සද්දෙම ලක්කඬ අහගෙන ඉන්නේ මම ආසයි ජෝතිපාල මාත්‍යගේ සින්දුව දුන්නා නේද ඉනෝක කණ්ඩලමේ දෙමඩ හැත්ත පාලම ළඟ පුංචි කඩේ ඉන්නේ මගේ අලු හැමෝම එකතු කරගන්න කියලා තමයි එයාත් කියලා තියෙන්නේ ඒ වගේම මෙන්ඩිස් ඉතාලි වලින් මාව අහගෙන ඉන්නෝ මෙන්ඩිස්වත් මං ඔන්න එකතු කරගන්නවා රයිට් එහෙමනම් කිසුඳු ටික දීගෙන අපි ප්‍රවෘත්ති විරාමයට යන්න ඕනේ ලංකාවේ රටේ තුටේ ලෝකෙ මොකද වෙන්නේ කියලා හොයලා බලන්න ඔයාලට ප්‍රවෘත්ති විරාමයේදී ඔයාලට දැනගන්න පුළුවන්. එහෙමනම් තාමත් මෙසේජ් කරේ නැති අයට අපි දිනන 12 මාරෙන් පස්සේ එක වෙනකන් ඔයාලට මෙසේජ් කරන්න chance එක තියෙනවා. එහෙමනම් ඉක්මනට මෙසේජ් කරන්න අපිට 0703 935 937ට right ලක්කඩ හැමදාම ඔබට දුකට සැපට ආදරෙට ඉන්න අර සින්දු එව්වේ නැති අය සින්දුවක් කියලා WhatsApp message එකක් එව්වේ නැති අයට තාම chance එක තියෙනවා ඈ 0703 565 366ට message එකක් ඉක්මනට දාන්න ඕනේ right ඉක්මනට දාන්න ඕනේ WhatsApp වලට ආගේ සින්දුව ඉස්සරහට ඔයා නිකන් තරුවක් උන දවසර කියයි මමත් මුලින් මේ වගේ සින්දුවක් යවලන්නේ තරුවක් උනේ කියලා right එදගන් ඔයා message කරනකන් මං ගිහලා එන්නම් ප්‍රවෘත්ති අහන්න

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: පොලිස් ඇමති අනන්තගෙන් සලේකඩ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය. රටතුල බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. මුහුදු ප්‍රදේශ කිහිපයකට යාත්‍රා නොකරන්නයි උපදෙස්. හිටපු නාවික හමුදාපති රවින්ද්‍රත් අපරාධ සැක්කරු ලයිස්තුවකට. වනතවිල්ලුව කජුවත්තක වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට. ඉරානයේ සහ ඇමරිකාව අතර යලිත් වෙඩි හෝමාරෝ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ. බලශක්තිය පිළිබඳ ජාතික ජනබල වේගය ලබා දුන් පුරුදු ඉටු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඅමර සූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
2: ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් පුනර්ජන්නීය බලශක්ති ප්‍රතිශතිය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ සතු ඉලක්ක සහ උපාය මාර්ග සැලැස්ම කුමක්ද? සූර්ය සහ සුළන් බලයෙන් නිපදවන විදුලිය ප්‍රධාන විදුලි බල පද්ධතියට බාධාවකින් තොරව අවශෝෂණය කර ගැනීම සඳහා අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති BESS ව්‍යාපෘතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් ප්‍රගතිය කුමක්ද? මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හරහා ඉදිරියේදී ජනතාවට සහ කර්මාන්තශාලාවලට අඩු පිරිවැයකින් විශ්වසනීය සහ ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීමට හැකිවන්නේ කෙසේ?
1: පුනර්ජනනීය ප්‍රවයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයේ කරුණු ඉදිරිපත් කළා.
3: 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය සංවර්ධන සැලැස්ම 2025-2030 අනුව සුළං බලශක්තිය මෙගාවොට් 1274ක් හා සූර්ය බලශක්තිය මෙගාවොට් 2071ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. දිගුකාලීන ජනන සැලැස්මට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික විදුලි පද්ධතියට අවශෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් පවතී. තවද පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හඳුන්වා දීමට නියමිතය ගරු කතානායකතුමනි, මේක තමා මම හිතන්නේ වැදගත්ම පියවර අපේ ආණ්ඩුව විසින් අරගෙන තියෙන. ඒ අතතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති 160ක් මෙගාවොට් දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර පවතී. එසේම බැටරි බලශක්ති මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 50 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2026-03-30 දින ලැබී ඇත. තවද පම්ප්ඩ් හයිඩ්‍රෝ ස්ටෝරේජ් හඳුන්වා දීමට නියමිතය. දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව පුළුල් කිරීම සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතී. දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාරවලට බැටරි බලශක්ති ගබඩා පද්ධති එක්කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධති ක්‍රියාකරු National System Operator විසින් ප්‍රසම්පාදන

0: ක්ෂේත්‍රන සකස් කරමින් පවතී. මේ අතතේ මෙගාවොට් පැය 200ක බැටරි බලශක්ති පද්ධතියක් දැනට පවතින බලාගාරවලට එකතු කිරීමට නියමිතය. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති සහ හොඳින් ව්‍යූහගත කරන ලද බලශක්ති ගබඩා සේවා ගිවිසුම, ඒ කියන්නේ එනර්ජි ස්ටෝරේජ් අග්‍රීමන්ට්ස් ක්‍රියාත්මක කිරීමෙන් විදුලි බල ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතී. මේ සියල්ලම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දුන්න පොරොන්දු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මම අවධාරණය කරන්න කැමතියි. අපි ආණ්ඩුව ලබා ගන්න කාලය දක්වා මෙගාවොට් 1400ක් තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ මේ අවුරුදු එකහමාර තුර ඒක 2800 දක්වා වැඩි කරලා තියෙනවා. අපි මේ පහුගිය අවුරුදු එකහමාර තුල පෙන්නලා තියෙනවා වැඩවලින් අපි යන ඒ ඉලක්කවලට අපි ළඟා වෙනවා කියලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.
2: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මූලධර්ම පටහැනිව කටයුතු කළයි බව ඇය පිළිගන්නේද? දැන් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ මන්ද?
0: රජය දැන්ම මැතිවරණය පැවැත්වීමට අදහස් කරන දිනය 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනහේ හඳුන්වා දී ඇති නව විධි විධාන මගින් ජනාධිපති වරයා විසින් පත්කරනු ලබන සීමා නිර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාළව මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීම හා මැතිවරණ කොට්ටාස ගණන තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇත. මේ දක්වා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණ කටයුතු අවසන්ව නොමැති බැවින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධි විධාන ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී ඇත. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නැහැ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා, රට හොඳින් දන්නවා, සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඉතින් ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නැහැ. ප්‍රශ්න මගේ මතය වැඩක් නෑ මෙතන. ඔබතුමාගේ පක්ෂනායකයානේ පැවැත්විය යුතු හා පැවැත්විය හැකි මැතිවරණ සියල්ල පවත්වනු ලැබේ. කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නොමැත.
1: මන්ත්‍රීවරයා යොමු කළ තවත් ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා.
2: කැමැත් ඡන්ද හැම වෙලාවම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියෙන නිසා අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න?
0: ඡන්ද කල් දැමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහන එක ගැන මං හිතන්නේ ඒක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු එකහමාර තුල ඡන්ද දෙකක් පවත්වලා තියෙනවා. ඡන්දවලට ඉදිරිපත් වීමේ කිසිම ඒකක් පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා.
1: කතනායකවරයා සහ බාත විමල් රත්නායක මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
3: ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද?
4: Questions to be asked from the Prime Minister 38-7. No,
3: ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. කාලේ නාස්ති කරන්නේ නැතුව ඉන්න ගරු
4: මන්ත්‍රීතුමා.
3: ගරු නෑ, ඔබතුමා දැන් දෙක අහලා ඉවරයි. කරුණාකර ඔබතුමාත් වාඩි වෙන්න, ඔබතුමාත් වාඩි වෙන්න. මේ සභාවේ වැඩ කටයුතු වලට බාධා කරන්නේ නැතුව. සුජි මන්ත්‍රීතුමා, මම ඔබතුමා දැන් මේ සභාව බාධා කරනවා. ඔබතුමා යවනවා මම එළියට. ඔබතුමාට අවවාද කරනවා, මම ඔබතුමා එළියට දානවා නැත්තම්. මේක බාධා කරනවා. ප්‍රශ්න දෙකයි යන්න.
5: අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්නය අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ප්‍රශ්නය අසන ලැබූ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඒ අතුරු ප්‍රශ්න වලින් එකක්. අයියෝ, මොකද්ද මේ? මේගොල්ලෝ යවන්න ඕන පොඩි බබාලක පන්තියට මේක අහන්නේ?
3: මන් දන්නේ නැහැ. මේ මට සුජීව මන්ත්‍රීතුමාගේ මේට අධ්‍යාපනය ලබා දෙන්නනේ. මේක තේරුම් ගන්න නේද?
5: ඔබතුමා සභාව කරගෙන යන්න.
1: හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට බාධා වන ආකාරයෙන් කරුණු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
6: ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමී වන ලෙස විමර්ශනය ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/05 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අර සිද්ධියෙන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න කටයුතු කිරීම අවස්ථාවෙන් පස්සේ ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් සැකකරු විසින් ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කිරීමෙන් පසුව 26/06 වෙනි දින සැකකරුගේ සමීප ඥාතීන් වන සහෝදරයා හා පුතා විසින් සැකකරුට රැගෙන එන ලද ආහාරද ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසු දින සැකකරුගේ බිරිඳගේ ඉල්ලීම මත සැකකරුට බිරිඳ සැකකරුගේ සහෝදරයා සැකකරුගේ පුතා හමු වී අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහිදී සැකකරු විසින් ආහාර ගැනීම එහිදී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සැකකරු මේ ආකාරයෙන් සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීමේ හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක දිනුක සෙනවිරත්න මහතා හා වෛද්‍ය සඳීර නුවන් යන වෛද්‍යවරුන් කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉන් පසුව සැකකරු තවදුරටත් ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ යෙදීම හේතුවෙන් 26/06 වෙනි දින නැවතත් පොලිස් රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ බැවින් පූර්ණ ආරක්ෂාවක් සහිතව 26/06/07 වෙනි දින වහාම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු 14 වෙනි වාට්ටුවට යොමු කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබමින් ලබා දීමෙන් පසු 26/06/08 වෙනි දින සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ අනුව සැකකරුට මනෝවෛද්‍යවරුන්, කායික වෛද්‍යවරුන්, පෝෂණ වේදි වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර උපදේශන ලබා දීම මේ වෙනුවට සිදු කරමින් පවතිනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේස් සැලේ යන අය සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයටගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්තනට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරතව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත් බවින් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ.
1: බලි අයමි වූ විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තරගුඩ පත්ව සිටින සුරේෂ් සලේ මහතාගේ පෞලී සාමාජිකයන් යොදා ගැනීමෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සිරිවීර මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්
7: අපි හතුරට වුණත් ගරු කරන දේශපාලන ව්‍යාපාරය. අපේ ප්‍රතිපත්තියක් තියෙයි ඒක වෙනම කාරණාවක්. ඒ නිසා අපට හිර ගෙදර ඇතුළ ඉන්න කෙනෙකුට වද දෙන්න උවමනාවක් නැහැ. ওই කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නෙත් ඔය දඩීමේ කරේ තියාගෙන යන කණ්ඩායම තමයි. ඒ සම්බන්ධ අධිකරණයේ විශේෂ කණ්ඩායමක් ආවා පරීක්ෂණ කරා. සලේ මහත්තයාට වෙන්න උන සාධාරණේ ඒ ආයතන ඇතුලේ සිද්ධ වෙවි. කල්පනා කරලා බැලුවොත් දැන් ගොඩක් දුරට ඔය සම්බන්ධයෙන් සලේ මහත්තයාගේ පවුලේ අය පවා වොයිස් කට් දෙන එක සීමා සහිත කරලා නේද තියෙන්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ වෙන න්‍යාය පත්‍රයකට නටවන්න උත්සාහ කරනවා වගේ. මම විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම නටවන්න පුළුවන් වේවි වෙන න්‍යාය පත්‍රවලට. මේක ඇතුලේ ඉන්න විවිධ කණ්ඩායම් විවිධ විදිහට මේ ප්‍රශ්නේ ආණ්ඩු විරෝධයක් ලෙස හොවා දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි බලය අහිමි වීම. අපි දැඩි ලෙස විශ්වාස කරන මේ රටේ ජනතාව පරණ දූෂිත පාලන තන්ත්‍රයේ ඉඩ හසර විවර කරන්නේ නැහැ. ජනතාව දන්නවා සිදුවෙමින් පවතින ක්‍රියාවලිය. ඒ නිසා අපි ජනතාව සමග ඉදිරියට ගමන් කරමින් ඉන්නවා කියන පණිවිඩය තමයි අපට දෙන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් තිලක ජයකොඩි මහතාද අදහස් පළ කළා.
8: යස් 19 වෙච්ච පාසුභාය සම්බන්ධයෙන් විමර්ශන ඉතාමත්ම ක්‍රමවත්ව නිවැරදිව කරගෙන යමින් පවතින අවස්ථාවක තමයි ඒ විමර්ශන අඩාල කිරීමේ අරමුණෙන් මේ සිද්ධිවල දාමයට සම්බන්ධ පිරිසක් විසින් ය සමාජයේ වෙනස් විදිය කතිකාවක් හදන්න උත්සාහ කරන්නේ. මේ සුරේෂ් ශලේ කියන මේ බුද්ධිධාරිය අත්අඩංගු ගන්නේ මීට දින 90කට විතර කලින්. හැබැයි එහෙම අත්අඩංගු ගත්ත වෙලාවේදී මේ ලොකු ഘോഷාවක් තිබුණේ නැහැ. හැබැයි අධිකරණයේ තීරණ කළා තිබෙනවා මේ සිද්ධි දාමයට අදාළව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ තව නිලධාරීන් දෙදෙනෙක්ගේ විදේශ ගමන් තහනමක් ඇති කරන්නේ. ඒතර තමයි මේ පහුගිය දේශපාලන ධාරාවන් කලබල පත්‍රවල තිබෙන්නේ. මොකද පැහැදිලිව මේකට පේනවා මේ යුක්තිය හරියට ඉෂ්ට වීම පවතිනවා අනිවාර්යයෙන්ම වැරදිකරුවන්ට මේ රජයේ විසින් නීති හරියට පසිඳනවා කියන කාරණාත් එක තමයි මේකල කලබල මේ කරන්නේ. හැබැයි අපි කියන්න ඕන මේ වගේ උද්ඝෝෂණ 10ක් තිබුණත් අපි අනිවාර්යයෙන් මේ රටේ ජනතාවට දෙච්ච පොරොන්දුව මේ රටේ වින්දිතයන්ට පාසුභාෂාවේ රජයේ වින්දිතයන්ට අනිවාර්ය යුක්ති ඉෂ්ට කරන්න නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශන කැමතියි.
1: විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නොව කෙසේ හෝ බලය ලබාගෙන තම පටු අරමුණු ඉටු කර ගැනීමට බව ජනපල වේග සාමිකත්වයේ විධායක කමිටු සමාජික විදර්ශන කණ්ඩංගර මහතා සඳහන් කළා. ඒ මාධ්‍ය හමුවකට එක්‍රමෙන්
9: ආණ්ඩුව මේ වෙනකොට එක්තරා වැදගත් කාර්යභාරයක් මේ වෙලාවේ කරමින් ඉන්නවා. ඒක ජනවර්මයේ කොටසක්. මම හිතනවා ඒකට අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ ආණ්ඩුවකින් විතරයි එක වෙන්න තියෙන්නේ. වෙන ආණ්ඩුවකින් කොහොමවත් වෙන්න බැරි දෙයක් ඒ තමයි. මේ ආණ්ඩුව බලයට එනකොට දීපු පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට අවශ්‍ය වෙන ඒ යුක්තිය ඉෂ්ට කරනවා කියන එකත් පාස්කු ප්‍රහාරයට මැදිහත් වුණු ඒ ඝාතකයන්ට මිනිමරුවන්ට ඒ චූදිතයන්ට අවශ්‍ය දඬණය නැත්නම් නෛතික දඬණය ලබා දෙනවා කියන පොරොන්දුව මේ ජනවර්ම පිටිපස්සේ තියෙනවා. අපි දන්නවා මේ රටේ කතෝලික අතිබහුතර ජනතාවක් ඒකම පොදු මහ ජනතාවක් මේ පාස්කු ප්‍රහාරයේ මේ අමානුෂික සාපරාදී දේශපාලන ඝාතනයට යුක්තිය ඉල්ලුවා. මේක ඉල්ලුවේ යහපාලන කාලයෙන් පසු ඉඳලා ගෝඨාභය රාජපක්ෂලගේ පාලනය සම්පූර්ණයෙන්ම මේක යට ගැහුවා. ඒකට හේතුව බංගිතල මුරු රටේ ජනතාව දන්නවා. මේක පිටිපස්සේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂල ඇතුළු සුරේස් සනේලා රාජපක්ෂලගේ පොහොට්ටු ජාතිවාදී මැර ත්‍රාඩ නඩය රයිට් ඔවුන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියන එක දැන් දේශපාලන අතපෙවීමකින් තොරව නිශ්චිත පරිශනාත්මක අධිකරණමය පරිශන හරහා අපරාධ පරීක්ෂණය හරහා හෙළිවෙමින් තිබෙනවා. මේ විපක්ෂ ජාතිවාදී කල්ලි කණ්ඩායම් ටික පොහොට්ටුව නාමල් රාජපක්ෂලා මේ සියල්ල දඟලමින් ඉන්නේ. බිත්තියට හේතු වුණාට පස්සේ අර මිනිස්සු දඟලන්න ගන්නවනේ. ඒ දඟලීමේ නාටකය තමයි අපිට අද පේන්න තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට තවමත් අපිට තියෙන වගකීම තමයි දැනට ඉන්න මේ විපක්ෂයේ සියලු බලවේග ඔවුන්ට මේ රටේ ජනතාවගේ යුක්තිය සාධාරණත්වයේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ කිසිදු වමනාවක් මත නෙවෙයි ඔවුන් දේශපාලනේ තෝරන්නේ. ඔවුන් දේශපාලනේ තෝරන්නේ බලය මත පමණයි.
1: තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරංගවීමේ නිවේදනයක් නිකුත් කළා. ඒ කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ත්‍රිකුණාබලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා හෙළ යාම හැකියාවක්ද පවතිනවා. මෙම නිවේදන පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සැකකරුකු ලෙස නම් කර තිබෙනවා. ඔහුට ලැබෙන බස 27 වරදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණයේදී රටින් පලා යාමට උපකාර කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ මහතා නීතිපති උපදෙස් මත අදාළ චෝදනාවලින් මුදා හැරීමට කර තිබූ නියෝගය දෝෂ සහගත බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීරණය කළා. ඔහු නැවත චූදිතෙකු ලෙස ඇතුළත් කර චෝදනා ගොනු කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ. ඒ අනුව අදිනේදී ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ජූලි 27 වනදා අධිකරණයේ හමුවේ පිළිසි සිට ලෙස නියෝග කර තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සියල්ලන්ට බෙදියන ආකාරයට ක්‍රියා කිරීම රජයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය අරිරත්න පවසනවා. තරුණ ශ්‍රමය රටේ නිෂ්පාදනය සඳහා යොදා ගැනීමත් වැඩසටහන් වලට ඇතුළත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් පැවැත්වු විවිධ පාඨමාලාවන් සාර්ථකව නිම කළ අයට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනබාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
10: අපි රජයක් ලෙස තරුණ ශ්‍රමය රටේ නිෂ්පාදනයට දායක කරගන්නේ කොහොමද? මොකද අපි නිෂ්පාදනාර්ථිකයක් වෙනුවෙන් වැඩ කරන රජයක්. ඒ නිෂ්පාදනාර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස ඔබ සියලු දෙනා අතර බෙදෙන්නේ කොහොමද කියන එක ගැන අපි බරපතල ලෙස කල්පනා කරනවා. ඒ වෙනුවෙන් තමයි අපේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ. එක කාලයක් තිබුණා, අපි දන්නවා, දැන් අවුරුදු 5කට විතර කලින් ගත්තොත් හැමෝම තරුණ තරුණියන් කෝස් එකක් කරලා රට යන්න තමයි බලාපොරොත්තු වුනේ. අපිට සතුටුයි කියන දැන් ගොඩක් බුද්ධිමත් තරුණ තරුණිය සංක්‍රමණය වෙන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඒක අපිට සතුටක්. අපේ බලාපොරොත්තුව තමයි ඔබ මේ ගන්න දැනුමෙන් නැවත වරක් රට ඇතුළෙම සේවය කරයි කිය. ඒ නිසා ඔබේ දායකත්වය, ඔබේ ශ්‍රමය, ඔබේ දැනුම මේ රටේ සංවර්ධනයට, නිෂ්පාදනයට, ආර්ථික ක්‍රියාවලියට, සමාජමය වෙනසට දායක කරන්න කියලා නැවතත් ඉල්ලනවා.
1: වනත විල්ලුව පොලිස් වසමේ කරතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේකේ පුද්ගලයා කජු වත්තක කජු ඇහිඳීමට ගොස් සිටියදී එම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. අත්අඩංගුවටගෙන තිබෙන්නේ එම වතුවේ මුරකරුවන් 8 දෙනෙක්. වායු රයිෆල් 4ක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. වනත විල්ලුව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. අපරාධ හා භද්‍රව්‍ය නිවාරණයට පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 27,806 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්තරකට ගත් සංඛ්‍යාව 592ක්. අපරාධ සම්බන්ධයෙන් 30 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්තුකරුවන් 145 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරීව රියපදවීම හේතුවෙන් 162 දෙනෙක් පොලිස් භාරයටගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කලි සාමාජිකයන් ඇතුළු සැකරුවන් දස දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ඒ අතර දැනට විදිස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා භද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයන් 8 දෙනෙකු වනවා. ඔවුන් ළඟ තිබී ජීව අත්බෝම්බයක්, අයිස් භද්‍රව ග්‍රෑම් 35ක් සහ කඩු 5ක් සොයාගෙන තිබෙනවා. ගල්කිස්සේ කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශය විශේෂ බෙහෙවක් සිදු කළේ ගල්කිස්ස, දෙහිවල හා අගුලන ප්‍රදේශ ආවරණය කරමින්. අත්තරුඩුගත් සැකරුවන් තීනු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ලංකා සතු සායතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රටකජු කිලෝග්‍රෑම් එක බිල රුපියල් 189කින් සහ කෝපි කිලෝග්‍රෑම් එක බිල රුපියල් 70කින්ද අඩු කර තිබෙනවා. කොත්තබල්ලි, රතුනාඩු, සුදුසේනි, පරිප්පු සහ කඩල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල බිල පිටකට වේතුක බිලටත් වඩා අඩුවෙන් ලබා තිබෙන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. ගෝලීය ආර්ථික අර්බුද හමුවේ මෙරට ජනතාවට සහන සැලසීම සඳහා එම ක්‍රියාමාර්ග රජය මගින් ගෙන තිබෙනවා. කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගිල්බර්ට් එෆ් හංබූ මහතා ශ්‍රී ලංකාව ඇගීමට ලක් කළා. ඉදිරියේදී ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටද ඔහු එංගත්වයේ පළ කර තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වෙනි සිවාරි සඳහා සහභාගී වීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලාපිටත ගොස් සිටින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වුණා. එම හමුවේදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව දැනුවත් කර තිබෙනවා. ජනතාවට ප්‍රතිලාභ සැලසීම් වෙනුවෙන් රජය අඛණ්ඩව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ත නිරෝෂණ මහතා සඳහන් කළා. ඒ දිට්වාසුලි කුණාටුවෙන් හානි සිදු වූ කඩුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානයේ පස්වන අදියරට එක්වෙමින් අර්ධ වශයෙන් හානි සිදු වූ නිවාස සඳහා රුපියල් 105 බැගින් වන්දි ලබා දීම සිදු වුණා.
11: ගංගාතුරේද ගෙයක් යටුණාට පස්සේ සතියක් දෙකක් ඒ නිවසේ ජීවත් වෙන්න බැරි වුණාට පස්සේ ඒ මිනිස්සු විඳින දුක වේදනාව අපිට දැනෙනවා. එනිසා ඔබ හදපු ආණ්ඩුව මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දුක වේදනාව ප්‍රශ්න දිහා බලන්නේ කලින් ආණ්ඩුව දැක්ක විදිහට නෙමෙයි. එනිසා මේ ලක්ෂ පහකට වෙන් කරන්නේ ඒක නිකන් නාස්තිකාර විදිහට වීදන් කිරීම නෙමෙයි. කඩු විලාසනේ 5000කට ආසන්න පිරිසකට ඒ ලක්ෂ පහ වෙන් කරන්නේ, කොළොන්න ආසන්නේ ගත්තොත් එහෙම 40000කට ආසන්න පිරිසකට ලක්ෂ පහ වෙන් කරන්නේ. ලංකාවේම කෝටි 5000ක මුදලක් වෙන් කරලා ඒ මුදල අපි දෙන්නේ ඇයි? ඒ දෙන්නේ අපිට අවශ්‍යයි ඊළඟ ගංගාතොට කලින් ඔබේ ජීවිතේ කොහොමද ස්ථාවර කරන්නේ? ඉරාන ඇමරිකානු ලෝක යුද්ධයක් විසින් මුළු ලෝකෙම අල්ලලා පොලේ ගහලා තියෙනවා. මුළු ආර්ථිකෙම ලෝකෙ විනාශ කරමින් තිබෙනවා. ලංකාව වගේ 3-4 ගුණයකට වඩා වැඩියෙන් ලෝකෙ ඉන්ධන බිල වැඩි කරලා තිබෙනවා. සියලුම සංවර්ධන කටයුතු තාර බැරල් එකක් හොයාගන්න බැරි මට්ටමට ලෝකෙ පත් කරලා තිබෙනවා. ඒතකොට ඒ අභියෝග වලට මුහුණ දීලා මේ රටේ ආර්ථිකය අපි ආරක්ෂා කරලා තිබෙනවා. මේ ආණ්ඩුවයි අවුරුදු එකම ආරට හැම ආණ්ඩුවම කරේ ණය වැඩි කරපු එක. අපි ඩොලර් බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් අපි ණය ගෙවලා තියෙනවා. අපි ඔබේ බදු මුදල් එක රුපියලක් නාස්ති කරන්නේ.
1: ප්‍රතිලාභී ජනතාවද මෙහි දේශීය අදහස් පළ කළා.
12: ලංකාවේ පසුගිය කාලයේ එක සසඳනකොට ගම් වතුරට හානි වෙච්ච ප්‍රදේශවලට මේ වගේ ආධාර කිරීමක් කවදාකවත් කරලා නැහැ. රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සම්බන්ධයෙන්.
13: මේක ඇත්තටම ජනතාවට ලොකු සාහනයක්. මේ වගේ මුදලක් කිසිම කාලයක ලැබිලා නැහැ නේ ඇත්තටම.
14: ගියවුරුදුර තුන් පාරක් මෙයට වුණා. ආණ්ඩුවම ස්තුතිවන්ත වෙනවා.
15: ගොඩක්ම වෙලාවේ සන්තෝෂ වෙනවා. කොච්චර ගම් වතුරට යටුණාට මේ වගේ දෙයක් දුන්නේ නැනික් කවුරුත්. මේ ආණ්ඩුවෙන් තමයි මේ චිත්‍ර ආධාරයක් කරලා තියෙන්නේ.
14: ගොඩක් සතුටුයි මේ වෙන ඉතින් ගම් වතුරාව කාලෙක අපිට මෙහෙම ලැබුණේ නැහැ. ගොඩාක් සතුටුයි.
16: මේ වගේ දෙයක් ඉතින් වෙන ආණ්ඩුවකින් කරලා නැහැ ඉතින්. මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක් ඉතින් මනුස්සෙන්ද. ඇත්තටම ජනතාවට වටිනවා. ජනතාව දැනගන්න ඕනේ ප්‍රයෝජනයක් ගන්න. හැමදාම යට වෙනවා කියලා ඉන්නවට වඩා මේ දෙන දෙයින් පොඩි යට හරි දෙයක් තමන් කරගන්න ඕනේ.
1: ඇමරිකාව සහ ඉරානය අතර යලිත් උණුසුම් වාතාවරණයක් හටගත්තා. ඒ දෙපාර්ශ්වයේ ආරක්ෂක ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් ඇමරිකාවට අයත් හෙලිකොප්ටර් යානයකට හෝමුස් ආශ්‍රිත කලාපයේදී ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ වෙතත් එහි නියමුවන් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. පැය දෙකට ආසන්න කාලයක් ඊට ගත වුණා. ඉරානය ඒ සඳහා වකිවයුතු බවයි ඇමරිකාව සඳහන් කළේ. ඒ අනුව ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතියේ ගොඩබිම් බිහුම් මධ්‍යස්ථාන සහ රේඩාර් මධ්‍යස්ථානවලට ඇමරිකා ප්‍රහාර එල්ල වී තිබෙනවා. සිදුවී ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. ඊට ප්‍රතිචාර ලෙස බහරේන් සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකා මධ්‍යස්ථාන 21ට පහර දුන් බවයි ඉරානයේ සඳහන් කළේ. කුවේටියට එල්ල වූ ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ශ්‍රී ලංකා 19-15 කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සත්‍චාරයක නිරත වනවා. ඒ පන්දුවර 20 තරග තුනක් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා කාන්තා කණ්ඩායම ජුනි 18 වනදා දිවයිනේ පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. පළමු පන්දුවර 20 තරගය ලබන 22 වනදා පැවැත්වෙනවා. එක්දින තරගාවලිය 30 වනදා සිට ආරම්භ වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පොලිස් සමිති ආනතගෙන් සලේගඩ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය. රට තුල බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. මුහුදු ප්‍රදේශ කිහිපයකට යාත්‍රා නොකරන්නැයි උපදෙස්. හිටපු නාවික හමුදාපති රවින්ද්‍රවත් අපරාධ සැක්කරු ලයිස්තුවකට. වනත විල්ලුව කජුවත්තක වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට. ඉරානයේ සහ ඇමරිකාව අතර යලිත් වෙඩි හුවමාරෝ. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දීසයි ස්ටෝරි විශේෂාංගය දැන්.
17: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
18: The inside story. The story behind.

0: අපි මේ ලෝකේ ඉපදිලා ලෝකෙටම අයිති වෙලා ලෝකෙම්ම සමුගන්න මිනිස්සු. අහසට, පොළවට, සාගරයට අපි ඉපදිච්ච දවසේ නම් ආදරය කරන මිනිස්සු. සාගරය අපිව රකිනා වගේම සාගරයත් එක්ක ජීවත් වෙන ජීවීන් සාගරය විසින්ම රකිනවා. ඒත් පරිසරයට ආදරය නොකරන මිනිසුන් මේ මහා සාගරයටම විනිවිදවා. ලෝක සාගර දිනය පසුකියදා ලෝකෙම එකට එකතු වෙලා සැමරුවා. මෙවර ලෝක සාගර දිනයේ තේමා වුණේ අපේ නිල් ග්‍රහලෝකය ආරක්ෂා කරන සාගරය රැකගමු ලෙසින්. අද ද ඉන්සයිඩ් ස්ටෝරි, මේ අපේ සාගරයේ විනාශය ගැනයි. සමුද්‍රයේ පරිසර දූෂණය දිනෙන් දින වැඩි වෙනවා. අපේ රටට ඇයි එය දැඩි ලෙස බලපාන්නේ?
1: රටේ සංවර්ධනයේදී සාගරය අපේ මුහුදු සීමාව අපි විශාල වශයෙන් ප්‍රයෝජනට ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව හරහා විශාල වශයෙන් නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ නිසා පසුගිය කාලේ අපේ මුහුදු සීමාවට අදාළව සමුද්‍රීය පරිසර දූෂණය කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට ඇවිල්ලා තියෙනවා.
0: අපේ රට කියන්නේ සාගරයෙන් වටවෙච්ච ලස්සන පුංචි දූපතක්. මේ සාගරය රැකගන්න මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ?
1: ඉතින් මේ සම්බන්ධයෙන් අපට විශේෂ මැදිහත්වීමක් කරගන්න සිදු වෙනවා අපේ මුහුදු සීමාව සහ මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා අපි දැකලා තියෙන අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන අනපනත් යාවත් කාලීන වෙලා නැහැ ප්‍රමාණවත් පරිදි. ඉතින් පරිසර අමාත්‍යාංශය ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා සමුද්‍රීය පරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනතුත් ඉක්මනින්ම මේ වසර තුලදී සංශෝධනය කරලා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන පියවර අරගන්න.
0: ඒ අදහස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්නික පටබැඳි මහතා

0: සාගරය කියන්නේ ජලයේ ජීවත් වන ජලජ ජීවීන්ටයිද පාරාදීසයක්. මේ පරිසරයේ සමුද්‍රිත බව රකින්න තෝතැන්නක් පිරිසිදු සාගරය. ඒ රැකගැනීම අපි කාගෙත් වගකීමක්. පරිසරයේ රැකුණොත් අපිත් රැකෙයි. එයයි ලෝක ධර්මතාවය.
1: The inside story. The story behind the news.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබ

0: ලක්හඬ හට් බීට්
1: යාලුනේ 12 විනාඩි 38යි ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නකොට වෙන්දර මේ පුටු ඉන්නවාගේ යාලුවා ගියාන් ගීත් අද ඉන්නේ හෝමගමට ගිහිල්ලා හෝමගම ගියාන් මොකද කරන්න කියලා අපි අහලා බලමු ගියාන් අයබුවන්
2: අයබුවන් සුබදහවලක් රනිල් ඉතින් අපි අද දවසේදී අවිල් ඉන්නේ හෝමගම මහේන්ද්‍ර රාජ කරපු විදිහට අද තේක්කයා සුරකිම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිවුර වැඩසටහන තමයි අපි මේ විදිහට හෝමගම මහේන්ද්‍ර රාජ පක්ෂ විද්‍යාලයේදී අපි සාර්ථකව උදෑසන පටන්ගෙන දැන් බේවන විට නිමා කරලා තිබෙන්නේ. ඉතින් රනිල් හෝමගම අධ්‍යාපන කලාපයේ හෝමගම අධ්‍යාපන කොට්ටාසේ සත්කාරක පාසල වශයෙන් තමයි අපි මහේන්ද්‍ර රාජ පක්ෂ විද්‍යාලය දවසේදී තෝරාගෙන තිබුණේ. ඉතින් මේ පාසල අවට දුවා දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට අද උදෑසන සම්බන්ධ වුණා. ඒ වගේම තමයි රනිල් මේ පැමිණි සියලුම දුවා දරුවන්ට මාර්ග සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් එවැගේම තමයි 19:90 හදිසි ගිලන්රතු සේවයත් අදවසදී මේ වැඩසටහන් සභාව එක්තුල හිටියා. යම් අනතුරක් සිදුව හොත් ඒ අනතුරෙන් තුවාල ලබන පුද්ගලයාට නිසියාකාරව ප්‍රථමාධාර ලබා දීලා රෝහලකට ඇතුළත් කිරීම සම්බන්ධෙනුත් මේ දුවදරුවන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම වෙනුවෙනුයි ඔවුන් අපිත් එක්ක අද දවසේදී අත්වල් බැඳගෙන වැඩ කටයුතු කළේ. එතන උදෑසන මේ දුවදරුවන්ට අවශ්‍ය මාර්ග දැනුම සම්බන්ධයෙන් අවශ්‍ය වන ඒ ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කළ තිබුණු රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණේ සඳහා මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ දුවදරුවන් සහ අවට පාසල්වල දුවදරුවන් 1500කට අධික සංඛ්‍යාවක් රනිල් මේ මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයට කැඳවාගෙන ලැබුවා. හෙදි මේ දුවදරුවන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය නාට්‍යානුසාරින් මේ දුවදරුවන්ගේ ඒ මනසට ඇතුළත් වන ආකාරයෙන් අද ඉදිරිපත් කිරීමට අපිට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මේ දුවදරුවන් අද දවසේදී මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන අවිල තවදුරටත් අවශ්‍ය වෙන මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් මේවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් මේ දුවදරුවන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ රථවාහන දේශනය පැවැත්වුණා. ඉනන්තුර මේ වැඩසටහන අතිසාර්ථකව අද දවසේදී නිමාවට පත් කළා. ඉතින් මේ විදිහටයි අද දවසේදී මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ තේක්කයා සුරකිම මගතට වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වුණේ. මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට ටීම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි රනිල් මූලිකත්වයෙන් අපිත් එක්ක කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආදරණීය පාසල් දුවදරුවන් ඒ වගේම මේ පාසල් අපිට සම්බන්ධීකරණ කටයුතු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම මේ පැමිණෙන සියලුම දුවදරුවන්ට අවශ්‍ය වෙන මාර්ග දැනුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ඒ වගේම රටට වග කියන රේඩියෝ විදිහට FM 93.5 ලක්කන ගුවන්විදුලිය අපි ඒ මාධ්‍ය දායකත්වය ලබා දෙමින් තමස් දිවිනේම මේ වැඩසටහන් මාලාව ප්‍රයත්නක් කරනවා. අපි තවත් දවසක තවත් පාසලකදී හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා හෝමාගම මහේන්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයට. දෙහෙන් ස්තුතියි රනිල් අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
1: ගිහන් ගීති ශේර තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තේක්කියාගෙන ඔබට තොරතුරු කියන්නේ එකතුනේ හෝමගම ඉදලා. ඉතින් තවත් දවසක තවත් මේ වගේම වැඩසටහනක් ඔබේ පාසලටත් එනවා. ඒ බවත් මතක තියාගන්න කියන ගමන් අපි සමු දෙනවා ගිහන්ට. බොහොම ස්තුතියි. වෙලා බලමු 12:42 වෙලාව.

0: තොලහයි විනාඩි 46යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: සීනික තනි වෙලා
6: හදිව රස්සාවෙන් අයින් කරලා. පව්.
7: රස්සාවෙන් අයින් කරලා?
6: හව්. හුව රස්සාවෙන් අයින් කරලා. හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
7: එතකොට
6: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නැහැ.
7: නෑයි මොකද?
8: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
9: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා පොඩ්ඩ කාදිත් එක්ක තනියම කතා කරන්න.
10: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
11: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
12: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
11: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
13: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
14: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
15: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
16: මේ මොකද?
7: යතුරක්.
16: මොකේක යතුරක්ද?
7: ඒක වැඩක් නැහැ නේ ඔයාට දෙන්න.
16: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
7: බයික් එක.
16: බයික් එක? කාගේ?
7: ඔයාගේ.
16: මගේ?
15: මගේ ඉපැරණි පෙම්පති.
17: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
18: ඒක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් යද්දා.
17: කවුද බං ඔය ගෑනු කෙනා?
18: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
15: මගේ ඉපැරණි පෙම්පති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
19: රටේ තවදුරටත්

ඇයි ප්‍රෝතිත් අහලා සිදුරිකකුත් අහගෙන ඉන්න ගමන් මේ හාර්ට්බීට් වලින් යන්න හදන්නේ ඕල් ටයිම් බීට් ඊට පස්සේ පටන් ගන්නේ චාමීන ලෑස් වෙලා ඉන්නෝ අයිබෝවේ වාරන්ලිකෝ ගිහාන් කියලා අහලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ගින්දර වගේ කරනවා මේ බීට් වලට මමත් එකතු වෙනවා හාර්ට්බීට් වලට මමත් එකතු වෙනවා අබුඩාබි වලින් චන්දන කී හෙන්නදි ඊට පස්සේ ජපානයෙන් පොඩි දුව දිල්ෂි තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ඊට පස්සේ චාන්සි සමග ජෝන් පුතත් ඉන්නවා ජයවල් අඛණ්ඩට කියලා මැසේජ් එකක් දාලා තිබ්බා අනිවාර්යෙන් ඊට පස්සේ දැන් චාමිට එන්න තියෙන මැසේජ් ටික දැන් මට එනවා මං ඒවා කියන්නේ චාමි කියයි හරි හරි එහෙමනම් අපිට ආදරේ කරපු අපිට ආදරේ කරන යාළුවෝ ටික හැමෝම එකතු කරගෙන උන අදට යන්න හදන්නේ එහෙමනම් හරි මැසේජ් කරපු කතා කරපු අපි වහන් හිටපු යාළුවෝ ඔක්කොටම සුබම සුබ දවසක් කියන ගමන් ඔන්න අද යනවා ආයිමත් හෙට එන බලාපොරොත්තුවෙන් හෙට මන් නැති වුණාට ගිහන් එනවනේ හරි හැමෝම හැම තිස්සෙම හැමදාම ඉන්න ලක්කනත් එක හැමෝටම සුබම සුබ දවසක් හැමෝටම ආදරෙයි මම රනිල්.

0: ලස්සන කියන්නේ.
1: අපේ කොල්ලෝවා ලස්සන කරන්න හදනකොට වාව නිකන් ආදරෙන් බලා ගන්න හදනකොට වාය ආදරේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම එපා. මේ මල් බල පටන් ගන්න. බලගේ ආරක්ෂාව වෙනුවෙන් මං ඉන්නේ.
2: විසේකාරේ.
3: රයිලි. මෙහෙට එනෝ.
4: අම්මේ තව විනාඩියක්.
3: විනාඩියක් තියා තව එක තප්පරයක්වත් දැ. සාරුකා. ඔය අනමල.
2: විසේකාරේ. සතිය දින පහේම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයටත් ටැග් ගා. මෙගා පවර්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මද්‍රව්‍ය ජාලය අඩාලල් කිරීම සඳහා පොලිසිය සිදු කළ මෙහෙයුම් වලින් තවත් සැකරුවන් 890 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකරුවෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා. රැඳුම් නියෝග ලබාගත් සංඛ්‍යාව 13ක්. පුද්ගලයෙකු පුනරුත්ථාපනය යොමු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැට්ලීම් 891ක් සිදු කළ බව පොලිසිය පවසනවා. ඒෂෝ එලි ආරක්ෂක මධ්‍යස්ථාන ඉලක්කරමින් ප්‍රහර 14ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානයේ සඳහන් කළා. ඩ්‍රෝඩර් මිසයිල් සහ රොකට් ප්‍රහාරය සඳහා යොදාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සිදුවී ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැහැ. ඒෂෝ ආරක්ෂක අංශය එක් රැස්වන මධ්‍යස්ථානවලට අකණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි හිස්බුල්ලා සංවිධානයේ සඳහන් කර තිබෙන්නේ. මෙලෙස ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

දවල් එකයි වෙනට නවයයි වෙලාව අයිබෝවන් සුබදාවලාක. අද ජුනි මාසයේ 10 වෙනිද අපි බදාදා දවසක මුණ ගැහෙන්නේ. සාමාන්‍යයෙන් මම මේ කියන කතා වටත් අත්දැකීමක් විතර ලැබිලා තිනව වෙන්න පුළුවන්. මිනිස්සු වාගේ පස්සෙන් එන්න හේතු තුනක් තියෙනවා. බලන්න මොකක්ද කියලා වට ගැලපෙන්නේ. එකක් තමයි ඔයාගේ දියුණුව එයාලට පේන්න ගන්නකොට. ඊට පස්සේ ඔයා ලස්සන වෙනකොට හැම නැත්තම් හිටියට වඩා කඩවසම් විදිහට එයාලට පේන්න පටන් ගන්නකොට. එහෙම නැත්තම් ඔයා තනියම සතුටින් ඉන්නවා කියලා ඒගොල්ලන්ට පේන්න ගත්තාම. එතකොට ඒගොල්ලෝ ඔයා වටේ එකතු වෙන්න පොඩ්ඩක් පොර කනවා. හැබැයි මම වැඩි යෝජනා කරනවා මිනිස්සු පස්සේ මිනිස්සුන්ගේ ආශ්‍රය ලබා ගන්න ඔයා දුවනවට වඩා ඒගොල්ලන්ගේ සිතුවිලි පස්සේ. ඔයාට පුළුවන් ඕන තරම් මිනිසුන් ඔයා කෙරෙහි ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ ඔයාට වෙන්න ඕන දේවල්, ඔයාට අයිති වෙන්න ඕන දේවල් මතක තියාගෙන දවසක හරි කාලෙදි හරි වෙලාවට ඔයාට ලැබෙනවා. ඔයා ලෝකෙට හොඳ දේවල් කරන්න, ඒක වළක්ව ගන්න එපා, ඒක නතර කරන්න එපා. එතකොට හොඳ මිනිස්සු, හොඳ දවස් වගේ ජීවිතෙට නිතරම ලැබෙන්න පටන් ගන්නවා. ඔයාට උදා වෙන හැම දවසක්ම ලස්සන දවසක් බවට පත් කරගන්න ආශිර්වාදය ලැබෙනවා. විශ්වාස කරන්න, මේ ලෝකේ ආකර්ෂණ නීතිය කියලා දෙයක් තියෙනවා. ඔයා කරන දේ ඔයාට ආපෝ ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා කියන දේ මතක තියාගන්න. ඒක නිසා ලෝකෙට හොඳ දේවල් දෙන්න, හොඳ දේවල් ලබා ගන්න හිතේ කැමැත්තක් තියෙනවා නම් මිනිස්සුම ආකර්ෂණය කරගන්න තියෙන හොඳම විදිහ තමයි මිනිස්සුන්ට ආකර්ෂණය වෙන විදිහට ඔයා ජීවිතේ හැටගස්ස ගන්න එක. ඒ කියන්නේ හොඳ මනුස්සයෙක් වෙන එක. ඔයා දැනටමත් හොඳ මනුස්සයෙක්. ඒ හොඳ ගතිගුණ වැඩි දියුණු කරගන්න. ඔයාට හිතෙනවා නම් ඔයාගේ තව හදා ගන්න ඕන දේවල් තියෙනවා ජීවිතේ කියලා. ඒ දේවල් හදා ගන්න පොඩ්ඩක් උනන්දු වෙන්න. ඒකට තවම කාලෙ තියෙනවා. පරක්කුවක් කියලා දෙයක් නැහැ. හරි. අදත් එහෙනම් හවස 4 වෙනකන් All Time Bits with Charmy. අහන් ඉන්න පුළුවන්. 0.7 0.3 0.95 0.97 මැසේජ් එකක් එවන්නත් මතකයි ඉන්නේ නේද? දවල් 1:00 විනාඩි 11 තප්පර 11

0: Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 18යි.
0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
2: කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොඩින් ඉස් ඇල්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලොකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
6: evening drive with chamit and charu
0: sama anugrahaya
6: marksman samuha vyapare vithin gen wabi taharana dan navanimawakin ena doma swankriya wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01167 679 579
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 20යි.
7: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අම්රිතා.
10: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ලකන්ඩ රේඩියෝ

0: සම්හර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sange mal mal.
0: පසරු එකපහ වෙලා වෙනට වෙසි පහයි වෙලාව එම අනු තුනයි දශම පහෙන් හරි අනු තුනයි දශම හතෙන් හරි ඔල්ටන් බිට් සිත් චාමියෝයා ආගෙනන්න මැසජයකවන හිතනවනං බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත විවෘතයි හවසාතර වෙන්න කලින් මැසජයක වෝති මම නොකේවා යන්න නැහැ. සුබ දහවලක් චාමියක කියලා මුලින්ම එවරතින මැසජ් එක LNG එක ලකි ඔයාගෙන් ටික දවසක් මොකද නිහඬ වෙලා හිටියේ ලකි මං බැලුව මුකෝ කියලා විසී වුණාද නැත්නම් අසනීපෙන් හිටියද කොහොමුණත් තැන්කියූ වත මැසේජ් එකක් එව්වට කියනවා අහස වගේ වෙනස් වෙන මිනිස්සු ජීවිතේට මුණ ගැහුණු හින්දාමයි අපේ හිත මෙච්චරටම හයිය කියලා. ඒක ඇත්ත නේද? ලස්සන සෙන්දා කහමු දීපා චෝටි සුපුනි යමුනා කසුන් ඉනෝක මංජු පොඩි ප්‍රදීප් සෙව්වන්දි කාවිද්‍ය කපිෂා මිනෝලි පාතලි නිකේෂලා පින්කි මෙයාලු ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. හායි චාමි අපි තින්නවා මැසජ් එක වාදුවෙන් යමී ප්‍රඩක්ස් ටීම් එක හැමෝම එකතු කරගන්න සමත තැන්කියූ මැසජ් එකක් එව්වට ආටත් මාපලගමට ගිහම පියල්ජේ අද තහගෙන ඉන්නවා කියලා මැසජ් එකක් එව්වට ස්තුතියි. රටක තනි වුණත් ඉඳ ඉඩ ලද විවේකයේ අනුව ලක්කඩහන් ඉන්නවා කියලා තියෙනවා. හෙලෝ හෙලෝ චා මීග්මන්ට් එන්නෝ කියලා තියෙනවා. එකයි තුනට මැසජ් එක වෙලා තියෙන මං ඇවිත් හිටියේ වෙලාවේ. අදත් ඔන්න සුපිරි සින්දු සෙට් එකක් ඕන කියලා තියෙනවා. අනිවාර්යෙන් අහන්න දෙන්න. අබුදාබියෙන් චන්දන කේහන්නදී ජපානයෙන් එන්නවා පොඩි දුව දිල්ෂි එයාවත් එකතු කරගන්න. මෙහෙ ලංකාවේ කවුද ඉන්නේ කියලා බලමු. තංගල්ලෙන් එන ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ඔයාවත් අමතක කරන්නයි ස්තුතියි මැසේජ් එකක් එව්වට අපිට. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. අපි ඊයේ හතරේ ඉඳලා අද එක වෙනකන් හොරා 21ක් නොවිසිල්ලෙන් බලන් හිටියා කියලා තියෙනවා. අට ගණන් පුළුවන් නේ මං එහෙමනම් තාම ගණන් කරනවා. මැසේජ් එක බොය ගොඩින් සුමනා සුසත් ලසන්ත ට්වින්ස්ලා එකතු කරගන්නම්. ඊට පස්සේ රුවන්ශී සුජා ජගත් ඉන්නවා කියලා තියෙනවා මාව අහගෙන. තැන්කියු අනේ. සින්දුවක් අහන්න දුන්නොත් මොකද කියන්නේ? නියමයි ගියයි නේ. එකයි විනාඩි 27යි මේ සිදු හඬ දීලා මං ආයිවත් එන්නම්.

0: පසරු එක පහු වෙලා විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

0: 97.7 Lakhana Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: දෙමත් කලාමටයි
1: ඒත් චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිතක තිකැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුණා
0: ඒක තනි කරම ඇපැය පසරු එක පහු වෙලා විනාඩේ 35 වෙලාව ලස්සන සින්දුවක් අහමුද තරුලි ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාව මහරගමින් එකතු කරගන්න ඊට පස්සේ BF ජනපදයේ පුස්සල්ලාව EG අනුර ඔයාගේ මැසේජ් එක සුබ දහවලක් චාමි අපිටත් සින්දුවක් දෙනවද කියලා බරුදල් වලින් මේ මැසේජ් එක මිරොන් ෂනල් සහරි දොමින්ද ෂනාරා නතාලේ එස්එල් ප්‍රනන්දෝ ලහිරු ශහනි අනවත් එකතු කරගන්නවම හැමදාම වගේ අතත් ගෙනගත් එන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා උඩදෙනිය මහත්මයා සංගීතා චාන්දනී මිස් නලින් අයියා ඇතුළු ටීම් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මංජුල හේමන්ත මට මැසේජ් එකක් ලදන අපි හැමෝම එකතු කරගන්න ස්තුතියි මම මතක් කළා මැසේජ් එකක් කියුවට ඊට පස්සේ අපි කොහෙටද යන්නේ අපි යන් කඩතරට තිරින සඳ කෙළුම් ඔයා මැසේජ් එකක් වල අහගෙන නේද ඉන්නේ ඔන්න ඇහුනේ නෑ කියලායි මැසේජ් එකක් දාන්නේ හැමන ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ පොරොස්සල තියෙන යටියන්තොට සේපාලිකා යහන් ඉන්නවා කියලා තියෙනවා නිව් ෆාමසි එකේ කෙල්ල කොල්ල ඔක්කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා තව යාළුවෝ ටිකක් එකතු කරගෙන නේද? Thank you. අත්තරින්න ඕනි දේවල් ළඟ තියාගත්තාම ළඟ තියෙන ඕනි සනසීම ඉබේටම තමන්ගෙන් ඈත් වෙලා යනවා. කවුද කිව්වනේ? නම බලමු. නුදි. අරුන් ගාමන්ට් එකේ වැඩ කරන අපේ ගෑනු ළමයි ටිකවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නුදි මැසේජ් එකක් එවලා කියලා තියෙන්නේ. යාළුවෝ කොමලම එකතු කරගත්ත කියලා කියන්න ඕනේ. අහගන්නේ ඉන්නේ. හරි සිද්ධාකහන දෙන්න එකයි විනාඩි 37යි

0: රේඩියෝ ITN ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
0: නොවිනස්වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: දවල් එක පහු වෙලා විනාඩි 41යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.
4: මානවීය ප්‍රේමී

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

ගානෙන් අපිට පුළුවන් සින්දු කියන්න. හැබැයි සින්දු ගානක් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයා. 0.7 0.6 366 166 ට ඔයා ගානක් කරන ලස්සන සින්දුවක ලස්සන කොටසක් WhatsApp කරන්න විතරයි යන්නේ තියෙන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන ප්‍රාතිහාර්යය. මොළිම මම කිව්ව වැඩේ කරලා ඉන්නකෝ. ලස්සන සින්දුව කොටසක් WhatsApp කරන්න. 0.7 0.6 366 166 ට. දවල් එකයි විනාඩි 45.

පසරු එකයි වෙනාටි හතලෙ සටයි. බිඳුවයි හටයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත. ඒ මැසේජ් නම්බේකට ඔමට මැසේජ් එකක් දැන් එවලද තියෙන්නේ. බලමු මෙතන වගේ නම තියෙනවද කියලා. හයි කොහොමද ඉතින් කියලා යටියන්තොට නිතෝ ගරාජ්ජගෙන් තම මේ මැසේජ් එක එවල මගෙන් අහලා තියෙන්නේ. මං ඉතින් හොඳින් පේනවනේ කටේ සද්දේ. අපිත් එකතු කරගන්න කියලා තියෙනවා. බලමු අපි කියන්නේ කවුද කියලා. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර මල්ලි, යාපේස්, සංජු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සින්දුවක් ලැස්සෙ කළා මං අහන්න දෙන්නම්. සංජය, ඔයාගේ මැසේජ් එක. ඔබ යම් අයෙකුට කෙතරම් යහපතක් කළද ඔබට පෙරලා ලැබෙන්නේ ඊර්ෂ්‍යාව පලිගැනීම නම්. එකම අවස්ථාවක ඔහු ඇය අඳුරු කර්ම සකසන විට ඔබ අඳුරු කර්මයක් ගෙවා දමනවා නොවේද? කර්මානුරූපව කෙනෙක් රූමත්, කෙනෙක් ධනවත්, කෙනෙක් බුද්ධිමත් වෙනකොට කෙනෙක් උපතින්ම අඳුරු මනසක් හිමි කෙනෙක් වෙන්න බැරිකමක් නැහැ කියලයි මේ පෝස්ට් එකේ කියලා තියන්නේ. ඒක ඇත්ත නේද? නිසා ඔයා කොහොමත් හොඳ කෙනෙක් වෙන්න ට්‍රයි කරන එක වටිනවා. අනිත් අයත් එක්ක සසඳ සසඳ කාලෙක කන්න එපා. හරි, ඊට පස්සේ තියෙන මැසේජ් එක, කිසිදු අගේ කිරීමක් නොලැබුණද ඔබේ යහපත් ගතිගුණ අතාරින්න එපා කියලා කියලමු. එවලා තියෙන්නේ ජයමාම. ඒක ඇත්ත නේද? සමහර වෙලාවට අපි කෙනෙක්ට හොඳක් කරනවා, අපේ පුළුවන් තරම් වැරදි නොකර ඉන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම කරන්නෙම තව කෙනෙක් අපිව අගේ කරයි කියන බලාපොරොත්තුව යටිහිතේ තියාගෙන වෙන්න පුළුවන්. අපි කියන්නේ නැහැ. හැබැයි අපි හිතනවා. හැබැයි ඊට පස්සේ කෙනා අපිට අඳුම තරමේ සිනහවකින්වත් මුදු බැල්මකින්වත් ඒ කෙනා අපිට අගේ කිරීමක් කරන්නේ නැති වුණාම ඇයි මං එහෙම හිටියේ, ඇයි මං එහෙම කළේ කියලා අපිට පස්තැවීමක් ඇති වෙනා නේද? එහෙම වෙන්න හොඳ නැහැ. ඒක තමයි මේ කියන්නේ. කිසිම අගේ කිරීමක් නොලැබුණත් කොයිම වෙලාවක දීවත් ඔයා ළඟ තියෙන යහපත් ගතිගුණ අත්හැරලා දාන්න එපා. අගේ නොකරන එක ඒගොල්ලන්ගේ විදිහ. ඒක එහෙම තමයි. එයාලව වෙනස් කරන්න බැහැනේ නේද? එයාලා නිසා හැබැයි ඔයා නරක විදිහට වෙනස් වෙන්න එපා. අදත් අපි වහන් ඉන්නවා කියලා තියෙන විරකොඩු බේකරි එකේ ලොකු බොස්, උපුල් පොඩි බොස්, වර්ණ ලක්ෂ්මි මිස්, චම්ප මිස්, දිස්න මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත විජේ වලව එකතු කරගන්න. ඊට පස්සේ මට පාත පැත්තට යම් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්කත් එක්ක සේරුවා විලින් කේඩියේ සමරසිංහව එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි හරි,

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: එකයි වෙනටි 55යි. ඔබ මොටසයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: kiitä ja උපවිත තිල්න කිරිමි බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
0: එකයි වෙනාඩි 56යි. අපි ඊළඟ පැයද මොන ගහනවා?

0: 99.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:02
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හත්වන චීන දකුණු ආසියා සහයෝගීතා සංසදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සහභාගී වෙනවා. පොදු සංවර්ධන උදෙසා සහයෝගීතාව සහ සම්බන්ධීකරණ යන තේමාවෙන් එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික රාජතාන්ත්‍රික භාවයේ ඉදිරියට ගෙන යාම හා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඉරාන විදේශාභාති අබ්බාස් ආරක්ෂි සෞදි සහ තුර්කි විදේශාභාතිවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා. මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති වාතාවරණය පිළිබඳවයි අවධානය යොමු වුණේ. ඉරාන භෞමික අඛණ්ඩතාවයේ සහ ස්වාධීනත්වයේ උල්ලංඝනය කිරීමට ඇමරිකා හමුදාව කටයුතු කරන බව විදේශාභාතිවරයා සඳහන් කර තිබෙනවා. ඒස්වෙන් ආරක්ෂාව තහවුරු කර ගැනීමට අයිතියක් පවතින බවද පෙන්වා තෙමින්. මේක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පසුරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: හවස දෙකයි වෙනහටි පහයි වෙලාව ඔල් ටයිම් බෙට්ස් විත් චාමි අපි අපේ දෙවනි පැය පටන් ගන්නවා. මැසේජ් එකක් එවන්න පුළුවන්. 07 03 93 5 93 7
1: Overtime Beats with Charmy.

ve terayetiyelim. ආදරය පිරුණු සතුටු පැතුණක්.

හවස දෙකපහු වෙලා විනාඩි 10යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි මේ වෙලාවේ ලක්කඩ ඕල්ටයිම් බීට්ස් අහගෙන 0.7 0.3 93.5 93.7ට මැසේජ් කරලා මං ඉන්නේ. බලන්න ඔයා ජයල ඈන්ද කියලා. ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන එකයි බැලුවා අහගෙන ඉන්නේ කියලා. ඉරෝෂනි සහ පෞලේ අයත් එක්ක එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එකෙන් අහලා තියෙන පෝස්ට් එකකුත් ෂෙයා කරලා තියෙනවා. අනිත් අය විශ්වාස කරනවට වඩා තමන් ගැන විශ්වාසය ඇති කරගන්න, තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසය ඇති කරගන්න කියලා තමයි පෝස්ට් එකේ කියන්නේ. මස්රම් වටින අදහසක් ඉතින් තැන්කියු අපිත් එක්ක ෂෙයා කරගත්තට. ලස්සනම ලස්සන දවසක් අකි කොහොමද ඔයට කියලා ඉනුකා ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. කණ්ඩලමේ දෙමට හත පාලම ළඟන එන්නේ පවුල හැමෝම වත් එකතු කරගන්න. ඊට පස්සේ සුබතව සක්ෂාමී අපි අම මල්ලේ මාලි ෆැෂන් එකෙන් කියලා තියෙනවා. මාලි ඔයාගේ මැසේජ් එක. තව කවුද ඉන්නේ? චම්මි, රංගිකා, ගීතා, චතුරිකා, ශිරෝමි එකතු කරගන්නවා කියලා තියෙනවා. සෙතුම් පෙතුම් මිටවන ලස්සන දවසක් ඒවා චාමිනන්ගේ. සීෂෙල්ස් වල ඉඳලා කවුද ප්‍රදීප් ලඟනේ ඔයාගේ මැසේජ් එක. ඔයා සින්දුවක් මතක් කරලා තියෙනවා, මම බලන්නම් එක සර්ච් කරලා. හොඳේ සින්දුව දැනට මං හිතන්න මට වහගන්න බැරි වේ. හැබැයි මං හෙට ට්‍රයි කරන්න, මං බෑ කියලා කියන්න. සුබ දවසක් ශාභියක්ගේ. මගේ දවසකින් මැසේජ් එකක් නම් දැම්මේ කියලා තියෙනවා. කෑගල්ලෙන් ප්‍රීති. මොකද උනේ? ඔයා අසනීප වුණා කියලා තියෙනවා, තාම බේත් ගන්න ගමන් කියලා තියෙනවා. ඉක්මනට සනීප වේවා, මට මැසේජ් එකක් එවුවනේ මං වට නේද? ආශිර්වාද කළානේ. ඔයාට හොඳ වෙයි. ලස්සන සින්දුවකට එකතු කරගන්නවා ප්‍රීති. හැමදාම සතුටෙන් ප්‍රීතියෙන් ඉන්නවනේ. හයි යකේ, මම කෑගල්ලේ ඇපල තොටුවේ හිරුනි නමුද්‍යා. ඊයේද බර්ත්ඩේ එක තිබුණේ 18 වෙනි බර්ත්ඩේ එක. ගෑනුළමගේ ජීවිතේ ලස්සන වයසක් එක. හැමදේම සුබ වෙන්න ඕනේ කියලා මම ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ටෙක් එකේ යාළුවෝ ඔක්කොමලම මතක් කරන්න කියලා තියෙනවා. ඒ යාළුවන්ගේ නම් මතක නැද්ද ඔයාට? මතක තිබ්බනම් ඇයි ඔබ නැත්තේ? එතකොට ඒ යාළුවන්ගේ හිත රිදෙනවනේ නේ. හවස 2:12 යාළුවෝ ඔක්කොමලම එකතු කරගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 17යි.
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: හවස දෙක පහු වෙලා 9:19යි.

0: 95 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාට 22යි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කිගේ මට මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hatara weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට රිදම් වයිබී එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: 97.7 Lock Honda Radio ITN Dinin Mara Nikai
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: හවස දෙකය වනට දෙහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sange mal mal.
0: හවස දෙක පහු වෙලා විනාඩි 31යි වෙලාව. දැන් ගෙදර දීමාට සෞඛ්‍යාරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මොකක්ද ඕන වෙන්නේ? Doma Home Oil මේකයක. මෙලවෙන රුපියල් 88,000 සිංගල් පේස් විදුලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය ගත තින්න පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ඔයාට ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගෙන වැඩ කරන්න පුළුවන්. තව වැඩි විස්තරයක් ඕන නම් වෙන වෙනම වේග ලියා ගන්න. 01176679579 01176679579 කෝල් එකක් අරගෙන Doma Home Oil මේක එක ගන්න තව ඕනවාට වැඩි විස්තරයක් දැන කියා ගන්න පුළුවන්. ඒ අතරේ ඔහමට මැසේජ් එකක් එවලා තියෙනවා නම් 07603935937ට බලමු මම මේ වෙලාවේ කියයිද කියලා නේද? ලස්සන සින්දුවක් ඕනේ කියලා සුසීම මැසේජ් එකක් එවලා තියෙනවා කුරුණෑකලෙන්. අම්මා නාලනී අපචේ සෙනවිරත්න මහත්තයා දුමින්ද දුව ඕලු එයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ හෙලෝ මාත් ඉන්නවා කියලා තියෙනවා ඉතාලි වලින් මෙන්දිස්. හයි කොහොමද? ආටත් සින්දුවක් දෙන්නම්. සුබ දවසක් ශාමිනාගේ උහන තිස්සපුරින් නෙලන්ත ඉසුරු ශානිකා බිරිඳ සුමිත්‍රාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපිත් ඔය වහගෙන ඉන්නේ නංගී යටි අන්තට මේ පිටේ කම් දෙන්න රෝහිණි. Thank you. මහත්තයා ජාන්ත දුව වාසනා පුතා ඉසුරු ගමේ හැමදෙනාමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඊට පස්සේ චානෝ රත්තටින් මැසේජ් එකක් කරලා තියෙනවා. අපිත් සින්දුවක් අහමු. Thank you. ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද? ගල්පාතට. SKD ගවමන්ට් එකෙන් මේ මැසේජ් එක මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගේ, චාන්දනි, ගයනී, කාන්ති මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන දෙන්න කියලා තමයි කියන්නේ. ඒක හින්දි සින්දුවක් වුණත් කාරි නැහැ සඳ.

0: කොහමද සින්දුව ලස්සනයිනේ? හවස දෙකයි විනාඩි 37යි.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
5: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරු දෙකයි වෙනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් හීටරයක කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: ලෝකේ මිනිස්සුෙක් දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: ඒමත් කලාවන
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස දෙක පහු වෙලා විනාඩි 45යි වෙලාව. බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7 අපේ මැසේජ් නම්බර් එක. මහතරින් කිස්සිරිද සිල්වා. නිට්ටපුව පැත්තේ දසනායකව ගම්පහ මිරිස්වත්තෙන් ඉන්නව ලක්ෂ්මන්, රතවටුනේ කාමිනී වීරසිංහ, ශෂික, අශාන්, දුලනි, රූපවති, රෝහිණී, නයනි, කුමාරි, කුමුදිකා, ශිරෝමි, නිමල්, බනාත්, ගුණරත්න, කුමාරි මේ හැමෝම මං ආදරෙන් මතක් කරනවා. ඒ වගේම හැමදාම වගේ අදත නවය ශ්‍රී ලංකේ ඉඳලා චාමිකා ගැරළමයව අහගෙන ඉන්න ගමන් ඉන්නේ කියලා. දුලීප් සමරසිංහ එපු මැසේජ් එකට බොහොම ස්තුතියි. දැන් වෙලාව සාමාන්‍ය ගීයට වගේ ඇත්ත මැසෙන්ජ් එකක් දාන්න බලන්න. සුබ වේවා ලස්සන සින්දුවක් දෙන්න චාමි. හයි, කොහමද රයිගමින් සරත් චන්ද්‍ර මහත්මයා, වරත්න සින්දුවක් අහන්න ලෑස්ති කරලා තියන්නේ. නිරෝගිමත් සුබ දවසක් මනු, අතත් මායි තනු දෙන්නම එකතුල අවහන් ඉන්නවා කියලා තියෙනවා. සින්දුවක් ඉල්ලලා තියෙනවා, බලමු අහන්නවද. අකි මට සින්දුවක් ඕන කියලා තියෙනවා. මහරගමින් හේෂාන් චමෝත්‍යවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. දෙන්න මාතරෙන් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නද? මේ සින්දුව ගැන මොකද හිතන්නේ? ලස්සනයිනේ. හවස දෙකයි වෙනාඩි 46යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 50යි. තව සින්දුවක් අහලා මෙන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 54යි වෙලාව. මේ පැටන් නේද සමුදෙන්න වෙලාව ටික ටික දිනුම් නෙමෙයි හොඳටම ලං වෙලා. බලව මැසේජස් කීපයක්. සුබදවසක් වේවා ශාමී. අදත් ඔය වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ දරණීය ගල පැත්තේ ඉඳලා කියලා තියෙන මැසේජ් එක අන්සන ජාතලක. Thank you. ඊට පස්සේ ශාමී ඔයාට සුබදවසක් ආසිරි සම්පත්තනේර මුල්ලාගේ මැසේජ් එක. බැන්ද අය විඳවන නොබැන්ද අය හූල්ලන හරි අපූරු අකුරු හතර විවාහය. ඊට පස්සේ කියනවා බඳින්න ඕනියයි සම්මත නොබැන්දොත් පද හදන නූකත්ම අකුරු හතර සමාජය. බඳිනකල් උතුරන ඉන් එහා වියලෙන මුලාවේ අකුරු හතර ආදරය. කාටවත් නොතේරෙන සතුට හමදා රැඳෙන දුක් මුදන අකුරු හතර තමයි ධර්මය. ලස්සන අදහසක් ස්තුතිය අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ අපි යනවා මාතලේ පැත්තට. කුමාරයට බුදුගොල්ල නයනී ගාමිණී සුභාෂිණී ඔයාලවත් එකතු කරගෙන අපි සින්දුවක් අහන්න යනවා. ඒ සින්දුවත් අහන ගමන් ඊළඟ පැට යනවා. පාවී එන්න සුළඟේ කියලා කියනවද නැත්නම් මේ සින්දු අහනවද? මගේ තෝරාගෙනුනේ මේ සින්දුව. ඊළඟ පැයට මුණ ගැහුවා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඩෙංගු වර්ධන වැඩසටහනේ දෙවන දිනේ තුල සමස්ත පරිශ්‍ර 31155ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 1864ක් සුවගත් බවයි සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශය සඳහන් කළේ.

0: ඊශ්‍රායෙල් ආරක්ෂක අංශය දකුණු ලෙබනනයේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. හිස්බුල්ලා සංවිධායට අයත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ඩ්‍රෝන් මෙහෙයුමක්ද සිදු කර තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කළ ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායෙල් බලධාරීන් සඳහන් කළා. මේරක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WGN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙමන සතිය දෙන දවල් එක ඉද හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: Vetera Hediye. ආදරය පිරුණු සතුටු පැතුණක්.
1: ඕල්

හවස තුන පහු වෙලා විනාඩි 10යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි all time bits it chamu අහගෙන ඉන්න කමං. බලාවක් තියනවා නම් ස්පාසුවක් තියනවා නම් 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. චාමියා කොහොමද කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ තරෝෂි බස්නායක. ගෙදර හැමෝම එකතු කර ගන්න ගොඳ ස්තුතියි මැසේජ් එකක් එවුවට තරෝෂි. සුබ දවසක් වේවා චාමී බුලත් සිංහලෙන් දහලා වගේ මැසේජ් එක. අම්මා ඉන්ද්‍රාණි තාතා ජයසිංහ ඉන්දුනිල් ප්‍රනීත් කෞෂි මතු තුහින බබා ආදි බබා මතුගම පැලවත් එන හබේ රංගයේ චුටි මැණික ඉනුකි එයාවත් එකතු කරගන්න. දෙකේ පැය හරිම ලස්සන සින්දු දුන්නා කියලා තේනවා. Thank you. අහන්නකො තුනේ පැය මේ පැය අහන්නකො දෙවෙනි පැයට දෙවෙනි වෙන්න. හරි සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. අපිට සින්දුවක් ඕනේ කියලා කටුකුරුන්දේ ජයන්ත ගාමන්ටකින් සුනීතාක්කා ඉනෝකක්කා සුනීතාක්කා මුදිත එකතු කරගන්න කියලා ප්‍රියා තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. අපි සින්දුවක් අහමු ඊට පස්සේ. මේ මොකද මේ කියන්නේ? යාලුකම කියන්නේ ඉස්සෙල්ලම ආවේ කවුද, එහෙම නැත්නම් වැඩිම කාලයක් අඳුරන්නේ කවද කියන එක නෙවෙයි. යාලුකම කියන්නේ ජීවිතේට ඇවිත් කවදාවත් දාලා නොගිය අයටයි. ඕමනාම මොහොතේදී අපිව අත නොහැරි අයටයි කියලා මම කොටසක් එකතු කරනවා. සුරේකා රේනු ඔයා තුෂාරිටයි මටයි දෙහෙම කිව්වේ. අපි හොඳ යාළුවෝ නේද? කවදාකවත් දැකලා නැති වුණාට අපි හොඳ යාළුවෝ. ඔපෙල් ෆැෂන් එකෙන් අපිවත් එකතු කරගන්න කියලා ටික මැසේජ් එකක් තියෙනවා. ටිකක් ටිකක් තියෙනවා. විමල සේන, දෙලංක නදේශන්, රසික, චනිතෝ, පසිදෝ, චමුත්, ගයන්, සිරිවංශ, ගාමිණි, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරේ, නිරෝෂා, හර්ෂණි, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රානි, ඉරේෂා, නයනී, දෙල්ප, චිත්‍රා. මන්නිකච්චි අර ටීචර් කෙනෙක් වගේ කියන හැඟීමක් එනවා නම් ලිස්ට් එක හැමදාම කියනකොට. ඉන්නවා ඉන්නවා කියන හඬ මට නිකන් ඇහෙනවා වගේ. ඒක නාමලකන කිව්වා වගේ. සින්දුවක් අහලා යමු අනේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:16යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: Lakhana Morning News Hour.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: පරිශීලනය කිරීමේ බැති පරතායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙම
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍ර

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN.
6: සිනාසෙන්නට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

0: පතක සැහැල්ලව එන්න ජීවිත විඳින්න.
1: Beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස් වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

හවස තුන පහු වෙලා වෙනාට විසේ හතයි වෙලාව WhatsApp එක පැත්තෙන් text messages ටික බලන්න යන්නයි හදන්නේ. සුබ දවසක් ලක්හඬ හැමදාමත් අහං ඉන්නවා කියලා තේම ප්‍රෝග්‍රෑම් එක. කැගල මේදනිය ගමි උපනන්ද ස්තුතියි ඔයාට. චාමි නුවරින් සංජී ඔයා හරි හොඳ කෙනෙක්. අට කේන්ති යන්න නෑ ඒක තමයි වටින්නේ. ශාමියක්ගේ අතත් සුපුරුදු විදිහට ඔල් ටයිම් වේට්ස් විත් චාමි අගෙන ඉන්නා කියලා තියෙන මර්ෂිමිස්කද බර්ත් එක කියලා තමයි තියෙන්නේ. කෝකිල සර් නෙතු මිස් බොත්තික සර් මේ හැමෝ මයි හස්බන් මනෝජ්වත් එකතු කරගෙන විශ් කරන්නම්. මර්ෂිමිස් හැපි බර්ත්ඩේ. අම්පාරෙන් හෂිනි තමයි මට මැසජ් එක එවලා තිබුණේ. චාමියක්යෝ ස්තුති කමෙන්ට් එකට මතේ ගොඩින් මලිති මටම ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් හොඳේ. ඊට පස්සේ කොටිකාර මෝටර්ස් දොඩන් ගස්ලන්දින් අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හෙක්ටර් කොටිකාර නිර්මල චාමර සංදීපනි ගම්පහින් රංජනීවත් එකතු කරගන්නන්. ඊට පස්සේ සුබ වේවා අපි වේයන් කොටින් ලස්සන සින්දුවක් දෙන්නකෝ. දෙන්නංකෝ ලස්සන සින්දුවක්. දීප තමයි මැසේජ් එක වෙලා තියෙන. දුව චතු පුතා මදු මහත්තයා සුදත්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අයිබොන් චාමි මේ මැසේජ් එක සෙන මහත්මයාගේ. අසනීපෙන් හිටියා කියලා තියෙනවා. දැන් සුවෙන්ද? ඉක්මනටම සනීප වෙන්න තාම අසනීපෙන්න. සුබ දවසක් ඔයාට. අපිවත් සින්දුවකට එකතු කර ගන්නවද කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ අලව්ව ගලතරෙන් ගීතිකා නන්දන කරනාත් මින්දෝති සශිනිව එකතු කරගන්නම්. ඊට පස්සේ අලව පැත්තෙම ගුණසිරි කුල්හවුස් එකේ උපාලි ඔයත් මැසේජ් එකක් එවලා තියෙනවා. පත්මිනි මිස් ඉන්නවා. උදේ කුමාරස සමන් සමිතා වසන්ත වසන්ති නිලන්ති අතුලවත් එකතු කරගන්න ඔය පැත්තෙන්. ඊට පස්සේ රත්නපුරේ පැත්තට ගියාම මේ මැසේජ් එක එවලා තියෙන්නේ එරත්නේ තමරා කුමාරි. ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. හවස 3:29 ඉන වෙලාව. ඒ කියන්නේ තව පැය භාගයක් නෑ මට ඉන්න. 07:03:93:05:93:04 මැසේජ් එකක් කියලා තියන්න.

0: 95 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 9 වෙනාඩි 34යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නවතින්න ඔල් ටයිම් බීට්ස් විත්
2: ජාමී
3: ජබ් සේ තුජේ දේඛා දිල් කෝ කෝයි ආරාම
1: සතිය දිනවන එක ඉඳන් හතර වෙනකන් ඔල් ටයිම් බීට්ස් විත් ජාමී

හවස 3යි වෙනාඩි 36යි වෙලාව. මොකක්ද මේ කවියක්ද තියෙන්නේ? පන්හිඳ තුඩ බොඳ උනා අකුරු අතර සැඟ වෙලා සිතට නැගුණු සිතිවිලි හැම කොලයක් මත බොඳ කළා. ජීවිතයේ කරුවල මැද මා තනි වී ලත වෙලා අත අඳුරේ සවනලි මත දවසක් යයි නිම වෙලා. දුකෙන්ද ඉන්නේ? චම්දී වාගෙන් අහන්නේ. පස්සලඟව මං ගොඩාක් ආතර නැගුදු කරගන්නවා. හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් මතක තියාගන්න, ඒ දුකට ඔය වටිනාකමක් දීලා තියෙන නිසා, ඒක දුක දුක විදිහට පිළිගින තියෙන නිසා තමයි ඔච්චර දුක. ඒක නිසා ඒක දුක විදිහට පිළිගන්න එපා. ඒක වෙන්න තිබුණු දෙයක් කියලා හිතලා ඔයා හිත සනසීමෙන් ඉන්න පොඩි ට්‍රයි එකක් දීලා බලන්න, හැමදේම හරියනවා. හරිද? චාමියාගේ මටත් ඔරේ ලස්සන සිද්ධාවක් කියලා තියෙන්නේ. කවුද? භාග්‍ය රසාංජලී, හංසලි, පියුමි, නෙතුහංසි මෙයාලු ඔක්කොමලා එකතු කරගන්න කියලා අනු තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ලස්සන නම් ටිකක් තියෙනවනේ වගේ යාළුවන්ට. සුබ දවසක්. දුම්මි දු එක එක නම් දානවා එක එක දවසට මට. එයාවත් එකතු කරගන්න. සිරුව වෙල පැත්තට ගියාම කේටිය සමරසිංහ යාළු ඔක්කොමලා එකතු කරගෙන සින්දුවක් අහනවනේ කියලා මැසේජ් එකකින් කියලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් චාමිනාංගී. අපි හොරණින් එනෝකා උපාලේ දුව සිතුවත් එකතු කරගන්නම්. අදත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මක්කොන මුංගේනේ එස්.ටී. වසන්ත කුමාර් එවපු මැසේජ් එක. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කැකුලාවල රත්න කහදව, සුනිලා ජයන්තනී, ස්වර්ණි ඔයාලව එකතු කරගන්නවා. ඊට පස්සේ මං ආපහු යනවා වට්ස්ඇප් එක පැත්තට. සුබ දවසක්. හැමදාම වගේ ඔයාව අහනවා ලස්සන සින්දුවක් අහමු කියලා බණ්ඩාරකමින් ප්‍රියා එපු මැසේජ් එකට ස්තුතියි ඔයාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබට. මියුරු හඬ ළඟ නතර වුණා මොහොතක් කියලා තියෙනවා. මොරුන්තුඩුවේ නාණ්ඩුවේ සිට මුදිත පෙරේරා අහනවලද සින්දුවක් සපතිනි අහමුද? හවස 3යි වෙනාඩි 38යි.

0: රඩියෝ ITN
1: හවස තුනයි වෙනට 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
8: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala thiyaganna
9: evening drive with chamit and charu
10: sama anugrahaya
11: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
12: vijaya products ape rasaya rate samata
13: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunai venade 44 ine ලස්සන දවසක් වේවා. පොකුරු පිට සංජීවනී ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. පුතාලා දෙන්නා සඳුළු සහ රශ්මිතවත් එක්ක අතරණිය දමිද්ද ඔයාවත් එකතු කරගන්න සෝපත් වෙන්න නිග්මනින් අසනීපෙන් ඉන්නේ කියලා මට කිව්වනේ. ඒකයි මං කිව්වේ. එවලා තියෙන පෝස්ට් එකක්. බොරුව වංචාව කපටිකම ජීවිතේ කරගත මිනිස්සු වැඩිකල් නොයාම ස්වභාව ධර්මයේ විසින් දනගස්සනවා. ඒක තමයි ලෝක ධර්මතාවය කියලා එක පෝස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ කියනවා කප්පරක් පොඩි බැන්දට තත්පරයක් ඇති ඔක්කොම නැති වෙන්න. ඒ බව දැනගෙන ජීවත් වෙන එක වටිනවා නේද? ඊට පස්සේ තියෙන මැසේජ් එක හයකි සින්දුවක් ඕනේ ප්‍රියා අරවින්ද තරු සම්පත නිරෝෂන් විද්‍යාංගනේ චරිත දිනු පසිඳු යසුරි ඉෂාරද දන්නේ ගයන් හෙෂාන් චමෝත්‍යා එකතු කරගන්න කියලා රවිද තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවක් අහමු. හයි ශාමි, කොහමද? ඔය වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වැල්ලවායෙන් තරු එපු මැසේජ් එකට ස්තුතියි. කියනවා ඉක්මන් වේ හයියෙන් පා නොතබන්න. ඔබට වැහස දැනේ ගමන එපා වෙන්න පුළුවන්. සන්සුන් වෙලා සෙමින් පා තබන්න. ඔබට හොගා දුරයා හැකිය. ඔයා හිතන විදිහත් ඔය විදිහට නේද? චංචල හිතින් නැතුව පොඩ්ඩක් සන්සුන් මනසෙන් හිතනවා නම් ප්‍රශ්නයක් වුණාම වුණත් ඔයාට ඉතා ඉක්මනින් ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් අවබෝධය ලැබෙනවා. අපි තව අහගෙන ඉන්නේ කියලා යටි අන්තට මේ පිටි කන්දෙන් රෝහිණී ඔහත් මැසේජ් එකක් එවලා තියෙනවා. අපි සින්දුවක් අහමු. සුබ සන්ධ්‍යාවක් ශාමි, අද බිසිද නිෂු? අද පෝස්ට් එකක් එවලා නැහැ. කාටි නැ? අපි ලස්සන සින්දුවක් අහමු නිෂු. චමෝ රත්තුටින් ඔයාගේ මැසේජ් එක මං කිව්ව අහුන් නැ. ඔන්න කිව්වා ඉස්සරයක් හොඳ. සුබම සුබ දවසක් වේවා අක්කට 45 මහත්ය වසන්ත පුතාල දෙන්න පාඩුපොල් වෙහස් මවර කඳවත්තේ නිලිමිණි අක්ක ශානික අක්කවත් එකතු කරගෙන මාවත් මතක් කරනවා කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ සෙනග බ්ලත් පත්මලාල් අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. අපිටත් සින්දුවක් දෙනවද චාමි? කවුද? කුලියපිටියේ ෆැෂන් වුඩ් වර්ක් එකෙන් ෂේන් කැලුම් ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් වුණේ කියලා දනිදු තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. දනිදුවත් එකතු කරගෙන තව සින්දුවක් අහලා යමුද අපි? වෙලාවද ඕනේ? 3:47

හවසට උදයි විනාඩි 51යි මං ආයේ ටක්කාලාව. මොකද මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න බෑ. ගීතිකා ඔයාගේ මැසේජ් එක චතු රමා අයරංගනී ශ්‍රියානි ශ්‍රීමති කුසුම් කීර්ති නන්දා සමීරා හසන්ත සිංහබහු සර්වත් එකතු කරගන්න කියලා තියෙනවා. හෙට අපිට වර දෙන්න පුළුවන්, හෙට අපිට නැති වෙන්න පුළුවන්, හෙට අපි අසරණ වෙන්න පුළුවන්, හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට හිනා වෙන්න එපා, සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් ඇල් වතුර බෙදුරක් නම් ඒක හරි දෙන්න කියලා ලස්සන පෝස්ට් එකක් ඔයා එව්වට ස්තුතියි ගීතික. ඊට පස්සේ හයියකි කොහොමද ඔයාට යාපේෂ් කියලා තමයි නම තියෙන්නේ. යටයන් තොටින් ආවත් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ චාමි ඊයේ වෙලාව බලන්න බැරි වුණා, වා කියාට පස්සේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කියලා තියෙනවා. යසයි නෝලෙන් විනෝදි ඔන්න අද නම් වා වෙලාව බලලා තියෙනවා. හොඳයි හොඳයි හොඳයි ස්තුතියි. සින්දුවක් අහමු. කොහොලානේ ජයකලනේ ඔයාවත් එකතු කරගන්න උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු සිරු දෙනා මුත් එක්ක. 3:52

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: හවස තුන පහු වෙලා විනාඩි 55යි. කියන්නත් සන්තෝසයි. වෙලාව එච්චර ඉක්මනට ගත වෙලා ගියා නේද? අකේ යන්න කලින් සිද්ධාක් දෙන්න පුළුවන්ද කියලා රාජිත මැසේජ් එකක් එවලා තියෙනවා. වැටින් දක්ෂයා කොහොමද ටක් ගාලා අන්තිම විනාඩි හරි මැසේජ් එකක් එවලා තියෙනවා. එකතු කරගන්නේ කොහෙන්ද නුවරින් කියලා තියන්නේ. යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්නම් හන. ඊට පස්සේ අපිට කොහෙටද යන්න වෙන්නේ කියලා බලමු පිටිපනට. හසලකට වගෙනම් ඔයාව එකතු කරගන්නවා. අම්මා නිරංජලාවත් එකතු කරගෙන මේ වෙලාවේ ලක්කඩාගෙන හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි, එහෙමනම් මං යන්නම්. ගිහිල්ලා ආයමත් එන්නම්. කවද්ද එන්නේ, කීයටද එන්නේ කියලා ඔයා දන්නේ නැත්නම් හෙට දවල් එකට FM 93.5 93.7 ටියුන් කරලා බලන්න.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්වරු 4:00

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දකුණු කොරියාවේ සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන ඇගයීම් සහ සම්මාන හතරක් හිමිව තිබෙනවා. සංචාරක ඩියෝජා මාත්‍ය මහාචාර්ය රුවන් වඩසිංහ මහතා විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානින් පිදුම් ලබා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පරීක්ෂණ සහ කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය එහිදී ඇගයීමට ලක්වුණා. හොඳම ප්‍රදර්ශන කුටිය හොඳම ඉදිරිපත් කිරීම සහ හොඳම ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීම සඳහා වන සම්මානද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට හිමි වුණා. බිකර්ස් කැම්පස් උපාධි ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී පැවැත්වුණා. ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යයන වැඩසටහන් සාර්ථකව සම්පූර්ණ කළ උපාධිධාරී දවසේකට අධික පිරිසකගේ ජයග්‍රහණ එහිදී සමරා තිබෙනවා. මෙම උපාධි ප්‍රධාන උත්සවය සැසි දෙකින් සමන්විත වූ අතර විද්වත් රාජතාන්ත්‍රික වෘත්ති හා අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජිතයන් වසගේ සහභාගිත්වය ඊට හිමි වුණා. ව්‍යාපාර කර්මණාකරණය, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීති ඇතුළු ක්ෂේත්‍ර රසක උපාධිධාරීන්ගේ ජයග්‍රහණ එහිදී සමරා තිබෙනවා. යුක්රේනයේ එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ඓතිහාසික කෞතුකාගාරයකට හානි සිදු වුණා. ක්‍රිමියාවට අයත් ප්‍රදේශයකේ පිහිටි බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රහාරයෙන් කෞතුකාගාරයේ වහලයට ගිනිය වෙලී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා හදිසි කණ්ඩායම් බෙදවීමට බලධාරීන් කටයුතු කළා. දුම්රියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සවස 6:30ට

0: RTN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: තම අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: සුබ සන්ධ්‍යාවක් 4යි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් චාරුආඩත්.
1: සුබ සන්ධ්‍යාවක්. Good evening.
0: Good evening. ඉවිදින් drive එක හදත් ඔන්න සුබරුදු විදියටම අපි වාගේ drive එකට support කරන්න මාත් එක්ක පය දෙක හමාරක්
1: ඉන්න
0: විතර ඉන්න බලාගෙන
1: ඉන්න
0: ඇවිල්ලා තියෙන්නේ.
1: ආ අද අඟහරුවාද?
0: අද අඟහරුවාද?
1: හ්ම්.
0: හොඳ අඟහරුවාද?
1: ආද වදාත.
0: දවසක් පිටි පස්සෙන් ඉන්න චාරු එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා කියන්නේ.
1: අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න.

0: රටට වග කියන රේඩියෝ
1: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: පුරාජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: 2023
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ආව් නියමයිනි ලකන ඊවනින් ඩ්‍රයිව්.

0: හවස 4යි විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් අපිට අපි ඇඳුමක් අඳිනවනේ.
1: හා.
0: අපි ඇඳුමක් අඳිනකොට අපි එක ගැන අපි ඇඳුමක් ගන්න යන තැන ඉඳලම ගොඩාක් සැලකිලිමත් වෙනවා නේද?
1: අපි
0: හිතනවා මේක මට සෙට් වෙයිද? මේක කලයක මට මැච් වෙයිද? ඔව් මේ ගොඩාක් දේවල් හිතනවා. ඊට පස්සේ ගෙදරාවට පස්සේ මේකට ගෙදර අය මොනව හරි කියයිද?
1: ඔයගේ ගොඩාක්
0: දේවල් අපිට හිතන්න තියෙනවා ඇඳුමක් ගන්න ගියාට පස්සේ. හැබැයිද ඔයා දන්නවද මේ අනුන් කියන දේවල්වත් ඒ කියන දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ. ඇඳුමක් කියන එක අඳිනකොට ඒකෙන් අපිට තියෙන ඕන self confidence එක.
1: අනිවාර්යයෙන්.
0: කියන්නේ අපි ඇඳුම ඇඳට පස්සේ අපිට හොඳ ඒකෙන් හරි සුව පහසු බවක්.
1: ඔව් කොහේ ගියත් අපිට නිකන් එහෙට අදින්නයි මෙහෙට අදින්නයි.
0: ඔව් ඒ කියන්නේ මේක මේ කියන්නේ විශේෂයෙන්ම මේ ඇඳුම හරහා අපේ කන්ෆිඩන්ස් වැඩි වෙනවා කියලා කියනවා. එතකොට ඒකත් එක්ක අපි කරන වැඩේ සාර්ථක කරන්න අපි යන තැන අපි ගිහිල්ලා අපි ඉන්නකොට කොතන හරි කවුරු හරි ඉස්සරහ පහසුවෙන් ඉන්න මේ හැම දෙයකටම අපි අඳින ඇඳුම හරි ප්‍රබලව බලපානවා කියලා කියනවා. මේකේ ගොඩක් විස්තර කරලා අපි කතා කරවෝතින් විශේෂයෙන්ම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි මේක ගැලපෙනවද ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්නවා කියලා අපි දැක්කහම අපිට අපේ මොළයට යනවා ධනාත්මක සංඥාවක්. මම අද ලස්සනයි. මං අද පිළිවෙලයි. කියන හැඟීම හිතට එනවනේ.
1: ඒතර වැඩේ කරගන්න පුළුවන්.
0: ඔව් ඒකෙම තමයි ඔය කියන කන්ෆිඩන්ස් එක ඇති වෙනවා කියලා කියන්නේ.
1: කම්ෆර්ටබල්නේ.
0: ඔව් ඒ කම්ෆර්ටබල් එකත් එක්ක. ඒ වගේම තමයි දැන් ශරීරයේ ඉරියව් වෙනස් වෙන්න මේක බලපානවා කියලා කියනවා.
1: හරි.
0: හොඳට ෆිට වෙන්න තමන්ට පහසු ඇඳුමක් ඇඳලා පස්සේ ශරීර ඉරියව් විවේම වෙනස් වෙනවා කියලා කියනවා.
1: ඔව්. දැන් සමහර ඇඳුමක් ඇඳනම අපි තව මහතයි වගේ පේනවා. සමහර ඇඳුමක් ඇඳනම ලස්සන කෙට්ටුයි ඇඟ හැඩයි වගේ.
0: හැඩයි වගේ
1: මං වගේ.
0: මට නම් පේනවා නම් සෑහෙන්න හිතලා අඳිනවා කියලා වර පේනවා. ඇඳුමක් ඇඳනකොට. ඊදවසේ දැන් මේක මේ ඒ විදිහට ගත්තම කොන්ද කෙලින් තියාගෙන
1: අපු
0: ඉස්සරහට දාලා ඒ ළඟට මේ මේ
1: හොඳ ආත්මවිශ්වාසය.
0: ඔව් ආත්මවිශ්වාසයෙන් ඇවිදින තැන ඉඳලා අපේ ඇඟේ ඉරියව්
1: හරි
0: හරි පොසිටිව් විදියට වෙනස් වෙන්න ගන්නවා කියලා කියනවා.
1: මේ ඇඳුම නිසා.
0: ඇඳුමත් එක්ක. ඒ වගේම තමයි මේක අර අපි කලින් කිව්ව වගේ ජොබ් එකටත් බලපානවා.
1: හරි.
0: වෘත්තීය භාවයටත් මේක බලපෑම් ඇති කරනවා කියලා කියනවා. කාර්යාලයකට ගියාට පස්සේ රැස්වීමකට හරි විශේෂ උත්සවයකට හරි ගියාට පස්සේ ෆෝමල් එහෙම නැත්නම් ස්මාර්ට් කැෂුවල් ඇඳුමක් ඇඳලා පස්සේ
1: හරි
0: ඒකෙන් ඒ ශේෂ්ත්‍රයට අදාළ වගකීම සහ බලය
1: දැනෙන්න ගන්නවා. අම්මේ ඇඟටම ගන්නවා අපි ඒක.
0: ඔව්. මෙතෙන්ද ගියාට පස්සේ මේ ජොබ් එකට
1: හරි
0: මාර විදියට ඇට්‍රැක්ටිව් විදියට ආකර්ෂණීය විදියට
1: වැඩට වඩා උනන්දුවක් එනවා.
0: උනන්දුවකින් වැඩ කරන්න ගන්නවා කියලා කියනවා. දැන් ගොඩක් වෙලාවට ගත්තට පස්සේ ඔෆිස් වලින්
1: හරි
0: මේ විදියට අඳින්න කියලා.
1: ඔව්.
0: අර රූල් එකක් දාලා තියෙනවනේ සමහර වෙලාවට. ඒ රූල් එක දාන්නේ මේ ඔෆිස් එකේට එන අය ලස්සනට බලන්න බොස්ටෝ තියෙන උඹනාවට. ඔෆිස් එකේ ඉන්න ගෑනු ළමයින්ට පිළිම ළමයින්ට තමන්ගේ දිහා මේ ආකර්ෂණ දිනා ගන්නවත්
1: බල බල ඉන්නවත්
0: බස් එකේ එනකොට මෙයා අර ඔෆිස් එකේ වැඩ කරන්න කියලා
1: මතක තියා ගන්නවත්
0: ඒ වගේ දෙයකට නෙමෙයි.
1: හරි.
0: ඇත්තරම විද්‍යාත්මකව ගත්තට පස්සේ මෙන්න මේ කියන කාරණාවට තමයි මේකේ තියෙන මේ විද්‍යාත්මක පැත්ත ගැන හිතලා තමයි මේ විදිහේ නීති සමහර වෙලාවට දානවා කියලා කියන්නේ.
1: ඇත්ත නේද ඉතින්.
0: ඉතින් ඒ වගේම තමයි දැන් අඳින ඇඳුමේ වර්ණයත් මේ වගේ දේවල් වලට බලපානවා කියලා කියනවා. තද වර්ණ නැත්නම් කළු නේවි බ්ලූ වගේ ඒ වගේ වර්ණ ඇඳුම් ගත්තට පස්සේ
1: ඒකෙන්
0: ප්‍රෞඩත්වයක් සහ විශ්වාසයක් ගොඩ නැගෙනවා කියලා කියනවා.
1: හා එහෙනම් අද ඔයා නිල්ලේද දැන් ඉදේ.
0: දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ රතු සහ කහ පාට වගේ ඇඳුම් ගත්තොත් ඔයාට මොකද්ද හිතෙන්නේ?
1: මොකද්ද හිතෙන්නේ? හා උද්‍යෝගයක් වගේ ඇති වෙනවා.
0: උද්‍යෝගයක් රයිට්. ඔහොම හොඳයි නේ.
1: මම
0: දැන් කහ පාට රතු පාට ඇඳලා තියෙනවා. ඒ දවසට උද්‍යෝගයෙන් වැඩ කරලා තියෙනවා. ඒ දවසේ ලාවාරණ ඇඳරවස්ස සුදු නිල් ක්‍රීම් වගේ ඒවා ඇඳම සංසුන් සහ සුහදශීලී පෙනුමක්.
1: අපි පන්සලටත් සුදු එහෙම ඇඳගෙන.
0: ගොඩක් වෙලාවට මම ඒක නේ මම ඒ වගේ කලර් සඳින්නේ.
1: අම්මේ
0: සංසුන්නේ.
1: අම්මෝ.
0: ඒකයි. ඒ ඇඳුම ඒ ලාවරණ වලට මම හරි කැමති ඒක.
1: කැමතිනේ. ඔය හරි සංසුන් නිසා.
0: සංසුන්
1: සහ
0: සාමකාමීනේ.
1: අනේ අම්මේ ඔව්.
0: ඒකයි. රයිට්. තින්ග ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. මේ ඇඳුමත් එක්ක බැඳිලා තියෙන අපේ ශරීරයේ වෙනස්වීමට අපි චොබ්බගේ ස්වභාවයට අපි කන්ෆිඩන්ස් ඇතිවෙන්න සියල්ලටම ඇඳුම බලපානවා. ඒක නිසා ඔයා අඳගෙන ඇඳුම ඔයා ඇඳගෙන යන ඇඳුම නිකාම ඔය මොකක් හරි දාගෙන යනවා කියලා සමහර කාලට දාගෙන යනවා නේද?
1: ඔව් අපි එහෙමනේ. වෙලාවක් නැති වුණාම නිකන් ඔහේ ඇඳගෙන යනවානේ. එදාට කම්මැලි කමන්නේ වැඩ කර.
0: අන්න ඒක හිතලා බලන්න.
1: ඒකනේ.
0: හොඳට ෆිට් එකට හොඳට ඇඳුමක් ඇඳලා ආපු දවසටයි ඔහේ ඔය මොකක් හරි ඇඳන් යනවා කියලා ඇඳන් ආපු දවසටයි
1: හරි
0: පොඩ්ඩක් ටැලි කරලා බලන්න.
1: හා හා කවදද ඔයා උනන්දුවෙම වැඩ කරේ කියලා?
0: උනන්දුවෙම වැඩ කරේ.
1: හා හා
0: කියලා බලන්න පොඩ්ඩක් කොහොමද එතකොට පාරේ එනකොට මිනිස්සු දිහා මුණ ගැහෙනකොට
1: ඔව් මන් දිහා බලනවා නේද?
0: ඒත් එක්ක ආඩ තිබ්බ කන්ෆිඩන්ස් එක කොයි වගේද කියලා බලන්න. එතකොට ඇත්තටම ඔය කියන කලර් සැන්දර පස්සේ වාට එහෙම සාමකාමී
1: ඔයෙන් ගියා සාමකාමී නා
0: සාමකාමී සංසුන් බවක් දැනුණා නේද? දැනුණා නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
1: හරි
0: කල්පනා කරලා බලන්න.
1: කල්පනා කරලා බලන්න.
0: 4:26 වෙලාව.

0: ලකඩ රඩියෝ ITN
1: හතරයි විනාඩි 30යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කළු නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කලෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 33යි වෙලාව. ඕනම වැඩක් කරන්න අපිට තියෙන්න ඕන වැඩේ සම්බන්ධව නිදහස.
1: හා හා.
0: ඒ වගේම වැඩේ අවශ්‍ය විදියට කරන්න.
1: හා හා.
0: ඒකට ඕන කරන පහසුකම් ටික.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඒව තියෙන්න ඕනනේ. පහසුකම් තිබල වැඩේ හරියට නොකර ඉන්නවා නම් ඒකත් වැරදි.
1: ඔව් ඒක වෙනම දෙයක්. අපි මෙතන කතා කරන්නේ ඒක නෙමෙයි.
0: කන්ෆර්ටබල් කියන එක
1: අපි කතා කරනවා.
0: තියෙන්න ඕනනේ ඕන වෙලාව. මේ කන්ෆර්ටබල් කිව්වට පස්සේ මිනිහ AC එකක් ඇතුළේ ඉන්නවා කියන එකම නෙමෙයි.
1: ඔව් ඔව් ඔව්.
0: කරකින පුටුවක් තියෙන්න ඕනම කියන එක නෙමෙයි.
1: නෑ නෑ.
0: මේෂන් බාසුන් නැහැ කෙනෙක් කියලා දන්නකො. එයාට AC නෑනේ වැඩ කරද්දි.
1: ඔව් ඒක නෑ.
0: එයාට කන්ෆර්ටබල් වෙන්න නම් එයාට මොනවද තියෙන්න ඕන?
1: අවශ්‍ය කරන බඩු මුට්ටු ටික තියෙන්න
0: ඕන. අවශ්‍ය කරන බඩු මුට්ටු ටික තියෙන්න ඕන. හැන්ද, ලම්බය, මට්ටම් ලීය ඔය කරන දේවල් ටික හරියට අතරපයට තියෙන්න ඕන. ටක්ක් ගාලා ගන්න.
1: මේ හොය හොය යන්න බෑ.
0: ගෝලයකුත් අරන් ඉන්නේ ඒකනේ.
1: ඒකනේ.
0: ටක් ගාලා කපරාදුවක් ගහනකොට අරන්ගෙන හැන්ද බදාම ටික ගහගෙන යනවා. මට්ටම් ලීය දෙන්න කියලා කියනකොට දෙන්න ඕන. පුරුදුයි වගේ නේද?
1: කන්ෆර්ටබල්
0: කියන්නේ වැඩේ සම්බන්ධ පහසුකම් කියන්නේ. ඒක ඔක්කොම එමය.
1: හරි.
0: වඩු වැඩක් කරන්න ගියත් එහෙමයි.
1: ඔව්.
0: යත්ත දෙන්න කියනකොට ඒක දෙන්න ඕන.
1: හා හා වඩ පිට පාට් ටයිම් එකක් කරලා තියෙනවා.
0: මුළු මට්ටම දෙන්න කියනකොට දෙන්න ඕන.
1: හා
0: හා. හරිද ඒ වගේ? ඒක බඩු දිගේ තියෙන්න ඕනේ. ඒ වගේ තමයි. ඉතින් මේ වැඩේ කරන්නත් ඉතින් අපිට ඕන පහසුකම් ටික තියෙන්න ඕනේ.
1: තියෙන්න
0: ඕනේ. හොඳට.
1: තියනානේ.
0: හොඳට.
1: ඔයා මට පේනවා හරිම නිදහසේ ඉන්නවා කියලා.
0: හරි අපි මේ කියන්න ඕන දැන් ඒ වගේම තමයි.
1: ඔව්.
0: ගෙදර කෑම ටික හදාගෙන කනකොට රසට කන්න ඕන දෙන්නවට.
1: ඔව් අවශ්‍ය කර බඩු මුට්ටු ටික තියෙනවනේ ගෙදර
0: උයන කෙනාට ගෙදර.
1: එහෙම ඉතින්.
0: නැත්තම් එයා කන්ෆර්ටබල් නැති වෙනවා. ඊට පස්සේ කෑම රස නැති වුණාම අපි කන්ෆර්ටබල් නැති වෙනවා.
1: එතකොට එතන මොකක් නැහැ.
0: ඔව් මුකුත් නැහැ. ඒ නිසා විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනින් තියාගන්න. වාඩ කෑම ටික රසට හදාගන්න. රසට කෑම ටික හදාගෙන කන්න.
1: හා
0: උයන කෙනාට පහසු වෙන්න.
1: හරි.
0: ගෙදර ගෙනihin තියන්න විජේ නිෂ්පාදන.
1: හා ඉතින් ඔන්න අපේ ගෘහණියන්ට පුළුවන්කම තියෙන ඕනම කැමක් කටරසට හදාගන්නකොට අපේ ගෘහණියන්ට විශේෂයෙන්ම අවශ්‍ය කරන කුල්බඩු ටික තියෙනව නැත්නම් ඒක හරියට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි විජේ කියන නමෙන් ඔබට ලැබෙන්නේ. ඉතින් විජේ නිෂ්පාදන කැලිමිස්ත ලුණුද ගම්බිරිස්ත තුන පහද මස්කඩද මේ හැම දෙයක්ම ඔයාලට ඔන්න හොඳම නිෂ්පාදනයක් විදිහට ගන්න පුළුවන් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනත් එක්ක. විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන්
0: සහල් නිෂ්පාදනාශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් ඒකට හොඳ මැෂින් එකක් තියෙන්න ඕන.
1: ඒකනේ.
0: ඔය මොකක් හරි කමන්නේ කියලා අරගෙන වැඩක් නැහැ.
1: ඕ
0: නිකන් අර මේ පණිට්ටු උස්සගෙන උඩින් හලන ආයි පණිට්ටුව මාරු කරලා පණිට්ටුවක් ගන්න.
1: හරි.
0: වර්ණ වීමෝලක් දැකලා තියෙනවද?
1: ඔව් අපේ 100ට තිබුණා ඉස්සර ගම්පහ 100ට.
0: දැකලා තියෙනව නේද? වීමෝල ගේ වැඩ කරනකොට ඉන්න ගෝලයාම් දාඩිය පෙරාගෙන අර හාල් ටිකේනොට ටක් ගාලා පණිට්ටුවක් යටින් දානවා. හාල් ටිකේන පණිට්ටුව ගන්නවා.
1: හරි.
0: ඔය වගේනේ.
1: දැන් ඉතින් එහෙම කරන්න බෑනේ
0: නේද? ඒව නෑ එහෙම. කන්ෆර්ටබල් වෙන්න ඕන තාක්ෂණයත් එක්ක.
1: අද ඉවිනින් ඩ්‍රයිව් ප්ලස් කම්ෆර්ටබල්.
0: ඒ විදිහට යන්න නම් ගන්න ඔයාලට කණු දෙක එලිවේට යන්ත්‍රයක් තියෙනවා. ලෝම හඳුන්වා දීලා මේකෙන් ඔයාලට පහසුවෙන් මැටික් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් මැටික් කරගන්න පුළුවන්. ගමටම එක දවසේ වීකොටන්න
1: පුළුවන්.
0: ඒ තරම් කාර්යක්ෂමතාවයක් තියෙනවා. කතා කරන්න මෙන්න මේ නම්බරයකට
1: 0111 769 579 ට කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: එතනින් එහාට ගිහිල්ලා
1: හරි
0: වාගේ වගා බිමේ වැඩ කරද්දී
1: හා හා
0: එතෙන්ට වතුර ටික ගන්න ගියාම
1: කම්ෆර්ටබල් නැත්තා.
0: කම්ෆර්ටබල් නැත්තා. පණිට්ටුව දාලා ලිදෙම් වතුර ඇදලා ගෙනල්ලා මිනිස් ගස් ටිකට දාන්න තියනවනම් අම්බඩු ගස් ටිකට දාන්නවනම් කොහෙද මහත්යෝ කන්ෆර්ටබල්?
1: ඒකනේ. කිසිම නෑ
0: කිසිම පහසුකමක් නෑ. කිසිම සුව පහසුවක් නෑ. ඉතින් එතකොට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි වැඩි වියදමක් විදුලි බිලට දරන්න. වැඩි වියදමක් නෙවෙයි කොහෙත්ම වියදමක් දරන්න වෙන්නේ නැති ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරගන්න එක.
1: ඉතින් අපේ ගොවි මහත්තයට පුළුවන්කම තියෙනයි කියව විදිහටම අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ඔන්න මිලදී ගන්න. ඩීප්ටෙක් ආයතනයේ සුවිශේෂී උමිලාඩු කිරීම එක තමයි ඔයාලා ඩීප්ටෙක් සෝලා වතුර මෝටරය දෙන සුදනමින් ඉන්නේ. ඒ නිසා කතා කරන්න විස්තර දැනගන්න ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0171711711 කතා කරලා ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: දැන් ගොඩාක් අය බලාගෙන ඉන්නවා එයාලට කන්ෆර්ටබල් විදියට වැඩක් කරන්න.
1: හරි.
0: අපේ කතාව නතර කරන්න.
1: සිද්ධාතේ
0: 4:38 වෙලාව.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
5: අවස 4:45
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් හීටරයක කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: Rosa.
1: මත වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයය.

0: පැතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: වැඩියෝ කියතිෙන අප ඒවෙලාට ඒකත් ගණගන්න
1: ඒ දන්න දේ තමයි
0: එයාත් පයිංගානවාබ
1: එයා දන්න දෙයක්
0: එයා කියන දෙට තර සමහර මෙහෙම වෙන්නේ නෑනෙ කියලා හරිලාට අපිට හිතෙනවා.
1: හරි,
0: අද මම ටිකට් එකක් ගන්න ඕන, ටිකට් එකක් අද මට ගත්තොත් වාසනාව ලැබෙයි කියලා ආයිමත් හිතනවා. නෑ උන් නෑ, ඔක ඇදෙන එකක් නෑ
1: කියලා මිනිස්සු නෑ.
0: අපි වාසනාවට පයින් ගහලා යන වෙලාවල්
1: තියෙනවා,
0: ඒ වෙලාව වෙන්නේ නැති. ඒ නිසා වාඩ හිතනවා නම් ගන්න මේ වෙලාව තමයි මගේ වාසනාව ටිකට් එකක් ගන්න ඕන.
1: ඕ ඒකනේ,
0: ගන්න ගොවිසත ලොතරැයියක් අද වාගේ වාසනාව gedara aran යනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ.
1: ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කෝටි පිට හිනේ හබය කරගන්න එකට කරන්න තියෙන ගොවිසත ලොතරැයිය මිලදී ගන්න එක. කෝටි 6කින් ගැරබෙන සුපිරිත ඇගක් එක්ක උන සතිය දින 7ම දිනුම දින ලොතරැයියක් තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාරර මුදල වෙනුවෙන් රජයේ
0: උයනව කියන එක කාන්තාවන්ට විතරක් අයිති වෙලා තිබුණු වැඩක් වගේනේ. ඉස්සර අතීතයේ ගත්තට පස්සේ මේක උයන්න ඕන කාන්තාව විතරයි.
1: ඒක තමයි මම කියන්න හැදුවේ නිකන්.
0: එහෙම කියලා දැන් හැබැයි උග සෑහෙන වෙනස් වෙලා
1: තියෙනවා. දැන් මොකද වෙනව?
0: දැන් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවයත් මේක කරනවා.
1: ඒ අපිට බයනේ.
0: එහෙම තමයි හිතන් ඉන්නේ. හරිද? එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි ඒක නෙමෙයි ඇත්ත.
1: එහෙනම්
0: අපි අපේ බේරුමට කියන්නේ වයිෆ්ට සපෝට් කරන්න.
1: අම්බේ.
0: අර පවුලේ තියෙන එකමුතු රැක ගන්න.
1: ඔව්.
0: යාට උදව් කරන්න.
1: හා.
0: ඒ චේතනාවෙන් කරනවා කියලා කියන්නේ.
1: හැබැයි
0: රට්ටු. හැබැයි රට්ටු දන්නවා මේ බය ගන්න.
1: ඒකනේ මං කිව්වේ මුලදීම බයද කියලා.
0: හරිද? ඒ වුණාට මේ කොහොම උයන්න ගියත් අපිට කෑම ටික රසකට හදා ගන්න නම් ඕන කරන තුන පහ ටික මිරිස් කුඩු ටික ලුණු ටික මේ හැමදේම තියෙන්න ඕන. අයිඩීන් කියන එක ලුණු වල තියෙන්න ඕන දෙයක් නේ. හරිද? තියෙන දෙයක්. ඉතින් ඒක හරියට තියෙන ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන. නැතුව මොකක් හරි එකක් අරගෙන ලුණු කියලා දාලා වැඩක් නැහැ.
1: ඒකනේ.
0: පොල් කුඩු වගේ.
1: හරිද?
0: විජය ලුණු කියන්නේ හොඳ ප්‍රමිතියට හදන ලුණු එකක්. ඉතින් කඩේට ගියාට පස්සේ විජය ලුණු පැකට් එකක් දෙන්න කියලා ඉල්ලන්න. අනිකුත් නිෂ්පාදන සියල්ලමත් හොඳ ප්‍රමිති සහගත විදියට හදලා තියෙන එකයි 30 වසරක් පාරිභෝගික විශ්වාසය යාලා රැකගෙන තියෙන්නේ.
1: ඔව්. ඉතින් අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඉතින් අපේ රසයේ රටේ සමර විතරක් නෙමෙයි ලෝකයේ සමරත් දැන් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. ඒක නිසා ඉතින් ආරත් පුලංකම තියෙනවා ගෙදරට හොඳම දේ රසම දේ දෙන්න බලාපොරොත්තුවේගින් අපේ ගෘහණියන්ට ඕනම කෙනෙක්ට වෙන පුලංකමක් තියෙනවා. විශ්වාසය යුතුව විජය නිෂ්පාදන මෙලදී ගන්න. විජය කියන නම කොහෙවත් වර්තින්නේ නැහැ. ළඟම තියෙන වෙනසරෙන් වෙන පුළුවන්, සුපිරි වෙනසරෙන් වෙන පුළුවන්. ආට පුලංකම තියෙනවා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නමින්ම නිෂ්පාදන මෙලදී ගන්න.
0: සුබ සන්ධ්‍යාවක්. හවස 5 වෙලාවට

0: හවස පහයි විනාඩි 10යි වෙලාව අපි දෙවැනි පැය ඉන්නේ
1: ඉවිනි ට්‍රයි. සුබසන්ධ්‍යාවක්.
0: සුබසන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අපි දෙවෙනි පැයත් ඔයාලට සින්දුවක් අහන්න මැසේජ් එකක් එවන්න බුණා. අපිට මැසේජ් කරපු කට්ටිය තාම කියන්න බැරුණා.
1: ඔව් ඒ නිසා අපි යන හදාන්නේ WhatsApp එක පැත්තට. අනුර ඉන්න පුස්සල්ලව ඉඳන් ඊට පස්සේ නිලක්ෂී කුලිය අපිට නම් තමයි එකතු වෙන්නේ. වෙනද වගේ මැසේජ් ෂෙල්ස් ඉඳන් බණ්ඩාරගම් ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගෙන යන හදාන්නේ බුලත් සිංහලට. බුලත් සිංහලෙන් දහරා ඉන්නවා චන්ද්‍රානි අම්මා, එතකොට ජයසිංහ තාත්තවත්, ඉන්දුනිල් ප්‍රනීත්, කෞෂි, මදු, තුහින ආදී, මතුගම පළවතේ රංග, ඊට පස්සේ ඉනුකි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ. ඊට පස්සේ රුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. රුවන්වත් කියන ගමම ඩුබායි වලට යන හදන්නේ. ඩුබායි වලින් මහේෂිනෝ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා දුව චනායා වයිෆ් නිමේෂ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ.
0: රයිට් එපැගම තමයි මාතරින් වාසනායගේ සලෝන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වගේම අනුරුද්ධ මිරිගමින් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ කියලා. ඔය දැන් කඩේකට ගියාට පස්සේ චරු මේ වඩ දෙනවා බඩු ගත්තට පස්සේ ඉතුරු සල්ලි.
1: ඔව්.
0: හරියටම ගාන දෙන්න බැරිනොත්
1: ටොපියක් දෙනවා.
0: ටොපියක් දෙනවා එක. එහෙම නැත්තම් ඔයාට දෙනවා මේ ගිනි පෙට්ටිය.
1: ගිනි පෙට්ටිය?
0: එහෙම දෙන වෙලාව තියෙන නේද?
1: ඒ ගාන ෂේප් වෙන.
0: ගාන ෂේප් වෙන.
1: ඔව්.
0: ගිනි පෙට්ටියක් දෙනවා.
1: හා
0: හා. කළා දෙනවා. ඒ වගේ එහෙම තියෙනවා.
1: ඔව්.
0: දැන් ඔක හැබැයි ඩිස්පෙන්සරි එක ඔක කරන්න බෑනේ.
1: ආ වේකනේ.
0: ඩිස්පෙන්සරි එකේම කරනවා එක හරි නෑනේ.
1: ආ ආ.
0: එක්තරා දොස්තර මහත්තයෙක් ගාවට ගියාලු බෙහෙත් ගන්න.
1: ලෙඩෙක්.
0: ටිකක් වයසක අංකල් කෙනෙක්.
1: හරි.
0: ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාට පස්සේ මේ බෙහෙත් ටික දැන් දොස්තර මහත්තයා ලියලා දුන්නා. ඉතින් අද ලියලා ඉවරලා
1: ඊට
0: පස්සේ මේ දැන් මෙන්න මේ බෙහෙත් ටික මේ විදියට බොන්න.
1: හා.
0: ඔව් කියලා විස්තර ටික පැහැදිලිව කියලා.
1: ඔව් කෑමට පසු මෙන්න මේක බොන්න. කෑමට පෙර මේක බොන්න.
0: ඔව් එහෙම දුන්නා. දීලා ඉවරන ඊට පස්සේ මේ ගාන
1: කීයද ඇහුවා?
0: කීයද කියලා ඇහුවා.
1: හරි.
0: ගාන කීයද කියලා ඇහුවට පස්සේ මේ ගාන 1600යි.
1: 1600යි.
0: 1600යි.
1: හා හා.
0: කියලා කිව්වා.
1: හරි.
0: කිව්වට පස්සේ හරි. අංකල් ගාව තිබුණේ 2000ක්.
1: හා.
0: 2000ක් තිබුණේ. 1000 කොළ දෙකක්. මාරු 600ක් තිබුණේ. ඊට පස්සේ ඉතින් අංකල් මේ 2000 දුන්නා.
1: හා හා. ඩොක්ටර්ට.
0: ඩොක්ටර්ට දුන්නා.
1: හරි.
0: දුන්නට පස්සේ මේ බල්ලෙරල අංකල්ට දැන් ගමන් වියදම් එහෙම තියනවා
1: හා
0: ද කියලා හෝ.
1: හරි.
0: ඔව් මහත්තයා තියනවා ගමන් වියදම්. ඒ දේවල් හරි ඔක්කොම.
1: ඔව්.
0: මේ රුපියල් 40ක් විතර තියනවා බස් එක යන්න. අවුලක් නැහැ කියලා කිව්වා.
1: ඔව්.
0: ආ එහෙමනේ. එහෙනම් ඉතුරු 400ටත් විටමින් එකක් ලියන්න. ප්‍රශ්නයක් නැහැ. ඉතුරු 400ටත් විටමින් එකක් දෙන්නම්.
1: ඇයි මාරු නැද්දානේ?
0: මාරු නැද්ද? හවස 5:13 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: ලකන රේඩියෝ ITN.

0: Lakhanda Radio ITN
1: Scenic Tani Vela
2: Hadiya var Rassavin Ayin Karala Pau
3: Rassavin Ayin Karala
2: Hau Huwa Rassavin Ayin Karala Huwa Ekai Da Mood Gahala Inne Gidrata Vela
3: Etta Koto
2: Hoya Ata Dukai Ne Etta Ninghi Ata Vena Deyak Ne
3: Nae Mokada
4: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
5: අපි ටිකක් ඉවසීමෙන් බලන්නෙමු. ඔයා පොඩ්ඩක් ආදිත් එක්ක තනියම කතා කරන්න. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
6: සශී මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
5: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බෙච්ච හොඳම කෙල්ල ඔයා. ආයේ එක දෙකක් නැහැ.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
1: සීනෙක තනි වෙලා
7: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: හවස 5යි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සිදු අකහන්න මැසේජ් එකක් එවන්න.
1: පුළුවන්.
0: පුළුවන්කම තියනවා.
1: 07:03 93.5 93.7 07:03 93.5 ට පුළුවන්කම තියනවා. කටක් එකතු කරගෙන මේ පැත්තට එන්න.
0: ඒ වගේම තමයි අපේ පෝස්ට් එක තියෙනවා. යන්න Facebook එකට.
1: හරි.
0: ඔයාලට පුළුවන් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක follow කරන්න. අපේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
1: ඔව් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ ඔක්කොම පුළුවන්. ලස්සන මුණු දෙකක් තියෙනවා.
0: ලස්සන මුණු දෙකක් තියෙනවා. අන්නේ පෝස්ට් එකට ආගේ ලස්සන කමෙන්ට් එකක් අපි බලාපොරොත්තු වෙනවා.
1: ඔව් අපේ ඉවිනින් ඩ්‍රයිව් ගැන.
0: ඔය කැමති වෙනස්කම් මොනවද? කැමති දේවල් මොනවද?
1: ඔව් අපේ පෝස්ට් එකට කමෙන්ට් එක දාන්න වෙනස් කරානේ.
0: අපේ වැඩේ ගැන මොකද්ද හිතෙන්නේ?
1: ඔව් ඒකනේ.
0: ඕන දෙයක්. නිදහසේ ලියන්න.
1: ඔව්.
0: පුළුවන්කම තියෙන අපේ පෝස්ට් එකට යටි.
1: යන්න ඉතින් අපේ ඔෆිෂියල් ලක්කඩ Facebook page එකට.
0: ඒ වගේ තමයි තව ලස්සන වැඩක් මේ දවස්වල ලෑස්ති වෙමින් තියෙනවා.
1: හා.
0: ඒ ගැන තව දන්නවා. වාගේ හඬට ඉඩක් දෙන්නට.
1: ඔව්.
0: අපි බලාගෙන ඉන්නවා. ඉක්මනින්ම.
1: හා
0: හා. වාගේ ලස්සන වොයිස් එකෙන් ලස්සනම කැමැතිම වා කැමැතිම සින්දුවක් ගායනා කරලා ඔයාලට පුළුවන් අපිට එවන්න අපේ WhatsApp number එකට.
1: ඔව්.
0: ඒ number එකට එවුවට පස්සේ වාගේ ගායන හැකියාව අපි බලලා ඒකට තැනක් දෙන්න.
1: හා.
0: ඔයාව රටක් දන්න, ලෝකයක් දන්න.
1: හා
0: හා. චරිතයක් තරුවක්.
1: දෙන්නව කිව්ව.
0: කනල්ලා ගන්න. උඩ පනින්න.
1: ඔන්න දෙකට පුළුවන්කම තියෙනවා.
0: ඔන්න ඒ වෙනුවෙන් අවස්ථාව තියෙනවා. ඉතින් මෙච්චර කල්ලා බාත්รูම් එකේ නම් සින්දුව කිව්වේ.
1: හරි.
0: ඔයා නිදහසේ සින්දුවක් කියාගෙන හිටියානම් දැන් අපි වට එහෙම නිදහසේ සින්දුවක් කියාගෙන ඉන්න දෙන්නේ
1: නැහැ.
0: අපි ඔයාව ගෙනල්ලා ඔයාගේ හැකියාවට ලොකු තැනක් දෙන්න හදන්නේ.
1: හරි.
0: ඉතින් එහෙම හැකියාවක් තියෙන අය අපි මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න ඔයා කැමතිම ලස්සන සින්දුව කොටසක් ගායනා කරලා.
1: රෙකෝඩ් කරලා ඔයාට පුළුවන්කම තියෙන අපේ මෙන්න මේ කියන WhatsApp නම්බර් එකට එවන්න. 07:06 06:06 ඔයාට පුළුවන් ඔයාට ගායනා කරන්න පුළුවන් ලස්සනටම කියන්න පුළුවන් සින්දු කොටස ගායනා කරලා ඔන්න අපිට WhatsApp කරන්න විතරයි ඔයාට තියෙන්නේ.
0: රයිට්. ගෙදර හදන කෑම වේල රසවත්ව හදාගනිද්දී අපි හොයන දෙයක් තමයි එකක් තමයි මේ හැමදාම කන කෑම එක විදිහටම කන්න බෑ. වෙනස් විදිහට අපි හදලා කන්න ඕන.
1: හරි.
0: එහෙම කියලා හිතනවා. ඉතින් එතකොට ඔයාට හැමදාම හදන නූඩල් එක ඒ විදිහටම හදන්න නැතුව පොඩ්ඩක් රෙසිපි එක චුට්ටක් එහෙම එහෙ
1: කරලා
0: අපි හදන වෙලාවල් තියෙනවා නේද? එහෙමයි කියලා ඉතින් නූඩල් එකට මොනවද ඉඟුරු දාලා කන්න බෑ.
1: ඒව බෑ. ඉඟුරු දානවානේ.
0: ඉඟුරු දානවානේ පොඩ්ඩක් දානවානේ.
1: යා දාන්න උයන්න දාන්න
0: කියලා. සුදු ලුණු ඉඟුරු ඒ වගේ පොඩ්ඩක්
1: දානවා.
0: තාලා මොනවද තෙල් චුට්ටක්.
1: සුවඳ දානවා.
0: තෙල් චුට්ටක් රත් වෙනකොට දානවානේ.
1: දානවා
0: දානවා. දානකොට තාර කටට අම්මෝ කන්න.
1: අද කන්න පුළුවන්.
0: කියලා හිතන රසක් එන්නේ.
1: හා හා.
0: ඒ වෙලාවට තමයි. ඉතින් ඒ විදිහට දැන් ඔයා නූඩල් එක හදාගනිද්දි කොච්චර රෙසිපි එක මොන මොන જાති දැම්මත් නැහැ.
1: හරි.
0: නූඩල් එක බෙරි වුණෝති.
1: ඔව් ඒකනේ හරියට හැදුන්න නැති
0: වුණත් එහෙම. හැදුන්න නැත්තම්
1: මහන්සි අපරාධ.
0: පිටි ගුලියක් වගේ අරගෙන කන්න ගියෝති.
1: තමයි වෙන්නේ. තඹු පිටි ගුලි වගේ.
0: ඔව්. වැඩක් නැහනේ.
1: ඔව්.
0: එතකොට අපි කියනවා ඌ මෙලෝරහක් නැහැ
1: මොකක්. ආයිත් නෑ නෝරිස් පැත්ත පළාති ගේන්න එපා.
0: ගේන්න එපා ගෙදර මොනවද මේ ගෙනල්ලා තියෙන්නේ. මීට හොඳයි.
1: මෙන් හරි කකු උස්සන් එනවා කියලා බයිනෝ හස්බන්ඩ් නේ.
0: ඔව්. මීට හොඳයි හුමස් මැටි ටිකක් ගෙනාවා. එව කිරේලාවල් තියෙනවා. ඒ නිසා ඔයා මේ ගෙදර ගෙනියනකොට විජේ නූඩල් එකක්
1: ගෙනියන්නේ.
0: ඇලෙන්නේ නැහැ, බෙරි වෙන්නේ නැහැ. හොඳට රහට වෙන වෙනම නූල් වෙන් වෙන විදියට. නූඩල් එකක් කන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ඔයාට ඔන්න අද රෑට වෙනසක් කරන්න පුළුවන්. ඉතින් නූඩල්ස් එකක් ගන්නේදී හොඳ නූඩල්ස් එකක් ගන්න එකට තමයි විජේ නිෂ්පාදලා දෙන්නේ. විජේ නූඩල්ස් එක ඔයාට අරගෙන ගියොත් එහෙම රසට වගේම නූඩල්ස් එකක් විදියට හරියට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විජේ කියන නම වර්ධින්නේ නැහැ කොහෙවත්. කලින් කිව්ව විදිහටම ළඟම තියෙන වෙනස ලඟවෙන්න පුළුවන්, සුපිරි වෙනස ලඟවෙන්න පුළුවන්. විජය නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න.
0: හවස 5:27 වෙලාව.

0: හවස පහයි විනාඩි 31යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්බිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලකාණ්ඩ Radio ITN

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ආව් නියමයිනේ

0: අවසපහයි විනාඩි 38යි වෙලාව ඉබිනින් ඩ්‍රයිව් හගෙන වෙලාව යනවා
1: යනවා තේරෙන්නේ
0: තේරෙන්නේ නැතුව වෙලාව යනකොට
1: හා
0: අපිට
1: ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ
0: වෙලාවට එහෙම ඉඩ දීලා අපිට ඉන්න දෙන්න බෑ
1: ඔව්
0: අපි අපේ වැඩත් කරගන්න එපා
1: කොහොමද හා ඒකනේ
0: ඒක නිසා අපි වාසනාව උරගා බලන්න යන්නේ
1: හා හා
0: වාසනාව උරගා බලන්න ආඩ කරන්න තියෙන පුංචි දෙයයි ගොවිසත ලොතරැයක් ගන්න එක.
1: හරි.
0: ඒ වගේම තමයි වාසනාව ගැනම හිත හිතෙන්නේ නැතුව ඔයාට පුළුවන් නම් ඔයාගේ ශක්තියෙන්, ඔයාගේ හයියෙන්, ඔයාගේ ධෛර්යයෙන්
1: හරි.
0: බිස්නස් එක පටන් ගන්න.
1: හා.
0: අන්න ඒකට දැන් පුළුවන් ඩෝම වෙතින් හඳුන්වා දෙන්න මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඒ වයින් එකක්, හෝ දෙකක්, හෝ තුනක්,
1: හතරක්, පහක්.
0: ඕන ප්‍රමාණයක් ගන්නවාට ආර්ථිකයේ ශක්තිය අපි දන්නේ
1: නැහැනේ.
0: සහ නිෂ්පාදනය ආසුති ව්‍යාපාර කරන අයට නම් මේ මැෂින්ස් කීපෙම ගන්න එක හරි වටිනවා. වැඩ කියන්නේ ආයි වැඩ
1: කෝටියයිනේ.
0: වැඩ කෝටියයි. මේ වැඩ කෝටියම හරි පහසුවෙන් කරගන්න පුළුවන්. මේ කොටන යන්ත්‍රයක් විතරක් තිබිලා මදි. සහ ලැසුරුම් කරන යන්ත්‍ර.
1: හා කළුවටි ඉවත් කරන යන්ත්‍ර.
0: කැඩුණු සල් වෙන් කරගැනීමේ යන්ත්‍ර.
1: ඕ.
0: මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා, මැෂින්ස් ගණනාවක් තියෙනවා. මේ ටික සෙට් එකම ගන්න පුළුවන් නම් ඔක්කොම ගන්න එක සරේ බැරි වෙයි.
1: ඔව්.
0: එකකින් පටන් ගන්න.
1: හා හා.
0: ඊට පස්සේ ටික ටික වාදී උණු වෙනකොට.
1: ඔව්, බැරියයි ගන්න ඔක්කොම.
0: බැරියයි. එකකින් පටන් ගන්න බස් ගේනෝ සහල් මොනාද කැඩුණු සහල් වෙන් කරන යන්ත්‍රය. ඊළඟ පියවර විදියට ගේනෝ කළු වැටි වත් කරන යන්ත්‍රය. හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔයාට දෙන්න පුළුවන් හරි පහසුවෙන් ඩෝම මේ මැෂින් සෙට් එකම ගත්තොත්. සරේට බැරි වෙයි ක්‍රමෙන් යන්න.
1: ඉතින් ආද පුලංකම තියෙන අලවීන් පසු හොඳම හොඳ සේවාවක් දෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සමගින් එකතු වෙලා මේකේ නියන්ත්‍ර හැම එකක්ම ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒකට යන්න ඕන හොඳම තැන තමයි නම්බර 30 ගෑල්හේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට යන්න පුළුවන් ඔයාට. ඒ වගේම කතා කළ විස්තර දැනගිය නිමිත් අවස්ථාව ආට තේරම 0117 6797 0117 6797 කෝල් එකක් දීලා ඔයාට පුලංකම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: රයිට්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන 100%ක්ම අපේ රටේ රසවත් නිෂ්පාදන පෙළක් ඔබේ කැම වේල රසගන්වන්න අරගෙන ඉන්නේ විජේ නමත් එක්ක. ඉතින් මේ නිෂ්පාදන ගෙදර තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම වාගේ කැම ටික රසයි කියන එක.
1: හරි හරි.
0: ඉතින් කැම රසගන්ව ගන්න විතරක් මදි. පෝෂණය, ගුණය මේ දේවල් ගැන හිතන්න ඕන. කෘතිම දේවල් නැති, රසකාරක නැති, වර්ණකාරක නැති ප්‍රොඩක්ට්ස් එකක් ගන්නව නම් ප්‍රොඩක්ට් එකක් ගන්නව නම්
1: වැඩක් නැහැ.
0: විජය නමත් එක්ක තමයි අරගන්න ඕන.
1: හා
0: මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: මේ වෙලාවේ ඩිලා නිරෝෂ් ඉන්නවා හංවැලිඳන් තමයි එකතු වෙන්නේ. ඒත් එක්කම අපිට සින්දුවක් දෙන්න කියලා හැටන් වලින් විරසිරි නිරෝෂානෙත් මිනි මේ හැමෝමත් එක්ක ඉන්නවා. ඊට පස්සේ බොයිකට් පැත්තට තමයි යන්න හදන්නේ. සුමනා ඇතුළු පවුලේ හැමදෙනාම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. කොටා විරකුටි බේකරි සද්දටම ඉවිනින් ඩ්‍රයිව් දාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාලවත් එකතු කරගන්නවා.
0: ඉන්දික මැසේජ් කරනවා ගම්පහින් සින්දුව ගැන එකතු කරගන්න ෆැමිලි එක හැමෝම වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා මාමනැල්ලෙන් මාලනී මැසේජ් කරනවා. සිතුම් සම්පත් ඒ වගේම ඉෂාර ඇතුළු කට්ටියමත් ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ මැසේජ් කළා.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: පොලිස් ඇමති ආනන්දගේ හෙළිදරව්ව. සලේගේ සෞඛ්‍ය පරීක්ෂාවට වෛද්‍ය කණ්ඩායමක්. ෂාන් විජේලාල් රක්ෂිත මන්ත්‍රණාකාරී. ඉන්දියාගමැති මෝදිගේ වාර්තාව.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
3: හවස 5:54 වෙලාව.

0: கீதையா
1: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සුබ සන්ධ්‍යාවක්. කවස 5:58යි වෙලාව.
1: විසේකාරී
2: අම්මා මානසික ලෙඩෙක් ජීති. තමුන් වගේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ.
3: අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්නකො.
2: එන්නපම රම්ම කියාගේ. මට වගේන ලැජ්ජයි ජීති. ඔය මේ වගේ මිනිහෙක් කියලා දන්නවනම් මම මේ ගෙදර පැත්ත බලලා තවව අද්ද ගන්නෑ. විසේකාරී
4: පරිස්සමෙන් ඉන්න ඕනේ. මම බලන්න එනවා.
1: සතිය දින පහේම රාත්‍රී 9:00ට ITV

0: FM 93.7 Lakhana Radio ITN
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 3යි දැන්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ආයේ මේ පෙර පිනක් තියෙන්න ආයලන් මහත්තයා.
1: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ ඒකාලේ. එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොකෝකෝ ලොකෝ මහත්තයා. ඔබ බොඩි එක. පිටු හදලා ගන්න පුළුවන් ලොකෝ මහත්තයා.
1: දෙවියන් සරණයි.
2: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: Cool drive එකට
4: ලක්හඬ. Evening drive.
6: ඉබලින් ඩ්‍රයිව් අහගෙන නතර අපි මතක් කරන්න ඕන ගොවිසත ලොතරැය සම්බන්ධව විශේෂයෙන්ම වාසනාවෘගා බලන අයට හැමදාමත් වාසනාව අරගෙන ආපු ලොතරැයක් තමයි ගොවිසත කියන්නේ. දෙන්න ඔයාගේ වාසනාවෘගා බලන්න අද ගෙදර යන ගමන් ගොවිසත ලොතරැයක් අරගන්න.
7: ඉතින් ඔයාලට පුළුවන්කම දෙන අය කෝටිපති හීනය හැබෑ කරගන්න ගොවිසත ලොතරැයේ වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් කෝටි 6කින් අරබෙන සුප්‍රිය තෑගක් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙන සතිය දින 7ම දිනුම් මදින ගොවිසත ලොතරැයේ වැඩි වැඩියෙන් දිනා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලය බදුගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රචේක බද අරමුදලට දායක වෙන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ හැම දෙයකටම දායක වෙන ගමන් වාටි පුලංකම තියෙනවා. ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.

0: හවස 6යි විනාඩි 15යි.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හදියව රස්සාවෙන් අයින් කරලා පව්
3: රස්සාවෙන් අයින් කරලා
2: හව් හුව රස්සාවෙන් අයින් කරලා හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
3: එතකොට
2: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නෑ.
3: නෑයි මොකද?
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: අපි ටිකක් ඉවසීමෙන් බලන්න. ඔයා පොඩ්ඩ ආදිත් එක්ක තනියම කතා කරන්න. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
5: සශී මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
4: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බෙච්ච හොඳම කෙල්ල ඔයා. ආයේ එක දෙකක් නැහැ.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ජීවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: හවස 6යි විනාඩි 22යි දැන්. වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම කෝල් ඩ්‍රයිව් එකට ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.
1: රයිට් එබනම් අපි සින්දුවකට යන කලින් මතක් කරන්න ඕන නිහාල් කසුනේ වගේම සුමින්ද ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන නුගේ ගොඩේ ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා ඇහැලියගොඩට. ඇහැලියගොඩින් සුමිත් මැසේජ් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න පවුල හැමෝමත් එක්කම ඊවිනින් ඩ්‍රයිව් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. රයිට් ඊවිනින් ඩ්‍රයිව් එක අපි යන්න ලෑස්ති වෙන කලින් අපිට ඉක්මනටම මතක් කරන දෙයක් දෙනවා තමයි විජය නිෂ්පාදන ගැන. විජය නිෂ්පාදන කිව්වහම 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් තමයි විජය නමින් ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන් ඔබේ ගෙදර කෑම වේල රසගන්ව ගන්න විජය නිෂ්පාදන.
0: වසර 30කට එහා පැති ගියපු විශ්වාසයක් තියෙන පාරිභෝග විශ්වාසය දිනාගත නිෂ්පාදනයක් තමයි අපේ රසේ රටේ සමර බෙදර විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ඔයාගේ කැමත රස කරගන්න ගුණ කරගන්න මේ හැම දෙයකම ඔයාට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් විජය නිෂ්පාදන එකතු කරගන්න. ඉතින් විජය නිෂ්පාදන ගැන මතක් කරන ගමන් අපි අදට ඉවෙන් ඩ්‍රයිව් එක යන්න තමයි හදන්නේ.
1: එමනම් අදට අපි යනවා ආයමත් හෙටත් හවස 4ට ඉවෙන් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙන්නේ. ගින්නක් මම චමිත්.
0: ගිහින් නංගට සුබ දවසක්. මම චාරු.

0: ක්‍රම අනුග්‍රහය
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් භාවිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 Lakhana

0: подрастала.
1: සීඇයිටි ඉල්ලීමට අඩුව සලේගේ සෞඛ්‍ය පරීක්ෂාවට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක්. සලේගෙද පොලිස් ඇමති ආනන්දගේ විශේෂ හෙළිදරව්ව. දකුණු පළාත් හිට ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් රක්ෂිත බන්ධනාගාරේ. රට තුල බර ශක්තිය සුරක්ෂිත බව අගමැති නිය කියයි. හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න අපරාධ සැක්කරුල්ලා ස්තුවකට. සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ලංකාවට හිමි වූ සම්මානය. ඉන්දියාගමැති බෝධිගේ වාර්තාව. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන බාරසිංහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන සුරේෂ් සලේ මහතා අත්තරංගුවේදී වද හිංසාවට භාජනය වී තිබේදයි පරීක්ෂා කර වාර්තාවක් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වගෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුමැතිය හිමි වුණා. කෙසේ වෙතත් මෙම ඉල්ලීමට සැක්කාර සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැඩි ලෙස විරෝධය පළ කළා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබා දුන්නා. එම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මානසික වෛද්‍යවරුන් 3 දෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍යලධාරීන් 2 දෙනෙකු පත්කරන බවත් නියෝගයේ සඳහන් වෙනවා. කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩේස්, චිත්තහරි අබේනායක, දසන්ති අක්මීවද, දුලයිකා අමරසිංහ වාස්, වජිර ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් එය සමන්විත වෙනවා. වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසයි කොළඹ කොටුව බහිස්ත්‍රාත්වරයා නියෝග කළේ. එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනේදී අධිකරණ ඉදිරිපත් කරන ලෙසත් බහිස්ත්‍රාත්වරයා නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතා වද හිංසාවට භාජනය වී ඇති බවට ඔහුගේ නීතිඥවරු මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. එම අවස්ථාවේදී විමර්ශන ධාරින් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වද හිංසාවට භාජනය වී තිබේදයි පරීක්ෂා කර වාර්තාවක් හැඳවීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි. පැමිණිල්ල ජූලි මාස පළමුවරදා කැඳවර ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් වෛද්‍ය මණ්ඩලයට නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මගින් කළ මෙම ඉල්ලීමට සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැඩි ලෙස විරෝධය පළ කළද එම විරෝධය ඉවතම්වෙන් බහිස්ත්‍රාත්වරයා නියෝගය ලබා දුන්නා. ඒ අනුව දැන්ට නිකුත් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෙනව වූ GMO වාර්තා වෙනුවට මෙම නව විශේෂඥ වෛද්‍ය කමිටුව ලබා දෙන වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් වෙනවා. මේ අතර අධිකරණයේදී සැක්කර සලේට පක්ෂ පෙරේස් මෙම නව වෛද්‍ය කමිටුවට විරුද්ධව කටයුතු කළද කොටුවේ සත්‍යග්‍රහය අවසන් කිරීමේදී ඊට හේතුව ලෙස විමල් වීරවශත්ව පිරිස සඳහන් කළේ කමිටුවපත් කිරීම හේතුවෙන් තම සත්‍යග්‍රහය අවසන් කරන බවයි. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට භාතාවන ආකාරයෙන් කරුණු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
2: හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 2019/04 වෙනි දින පාස්කු ඉරිදින බෝම්බ මාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් පහත සඳහන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. තුවාන් සුරේෂ් සැලේ යන හමුදා බුද්ධියංශයේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙරාතු මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගොමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කරලා තියෙනවා. සිද්ධියට සති 3කට පෙර ආතුව තුවාන් සුරේෂ් සැලේ විසින් මීගොමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වල සංවේදී තොරතුරු රැස් කිරීමට යොමු කළ මුස්ලිම් ජාතිකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ටාසේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් අවශ්‍ය කරන සැක්කරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදහන් වී ඇති බවටත් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ සහරම් හසීම් ඇතුළු ජාතික තවීත් ජමාත් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද්ධ හමුදා බුද්ධ්‍යාංශයේ විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරුවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධාස්සේ බුද්ධ්‍යාංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් යුද හමුදා බුද්ධ්‍යාංශයේ වෙත දැනුම් දීමෙන් පසු එම බුද්ධි තොරතුරු කරුව අනීතික ලෙස අත්අඩංගු කොටගෙන රඳවාගෙන සිට පසු කාලීන මුදා හැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වුණා.
1: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
2: මුදා හැරීමෙන් පසු තුවාන් සුරේෂ් සැලේ යන අය එම බුද්ධි තොරතුරුකරු කොළඹ ගලධාරි හෝටලයට ගෙන්වාගෙන ඔහු හමු වී ඔහු සමග කරුණු සාකච්ඡා කර පසුව ඔහුගෙන් සමාව ආයද සිටි බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනයට අදාළව පැමිණිට විෂයමූලික වූ මොහමඩ් මීලාර් මොහමඩ් හන්සීර්ණෝත් අසාත් මවුලානා යන අය විසින් බ්‍රිතාන්‍ය චැනල් පෝ නාලිකාවේ වැඩසටහනේදී හෙළිව කරන ලද කරුණු අනුව තුවාන් සුරේෂ් සැලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාරමාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම් සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නන්ද හමුදා බුද්ධ්‍යාංශ ප්‍රධානීකව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීකව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුළින් තුවාන් සුරේෂ් සැලේයන් සැකකරු 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 1-2 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජුව වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව්වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
1: විමර්ශනීයට බහතාවට ආකාරයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
2: සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට ගත්තට පස්සේ තේ ලබා දෙන මූලික අවස්ථාවන් උන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමී වන ලෙස විමර්ශනයේ ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/5 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයටගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර භාරයටගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරත වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත්භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනයේ විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ.
1: අමාත්‍ය විමල් රත්නායක මහතාද පරිබේතුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: ඉතාම පැහැදිලිව අපි කියන්න කැමැති පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ දේශපාලන උමනාවට සැලසුම් කරා කියන එක ඒ මොහොතේ දේශපාලන සාමාන්‍ය විඥානයක් තියෙන ඕන කෙනෙක් නී අමුතුවෙන් පරීක්ෂණ කළ ඔප්පු කරගන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් ඒවා අපිට එහෙම කිව්වට දේශපාලන ආරෝපණ කරලා හරියන්නේ නැහැ. අපරාධමය කරුණුවලදී ඒවා විද්‍යාත්මක සාක්ෂි මත සැකයෙන් තොර ඔප්පු කරන්න ඕන. ඒ නිසා අද ඒ මහා පරිමාණ විනාශය පිළිබඳව පොදුවේ අපේ පැත්තේ තියන්නේ මේ අද මේ මිනිමරුවා වෙනුවෙන් ලියපු පොත් බාර ගන්න මට්ටමට මේ පක්ෂය පත්ලා තිබුණත් මේ පක්ෂෙම සමහර මන්ත්‍රීතුමාලා බෝම්බ ප්‍රහාරේ පස්සේ පෙතර කරවපු ඕනතරම් ප්‍රකාශ තිබෙනවා මේක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලගේ. මේ පාස්කු ප්‍රහාරයෙන් කවුද අසරණ වුණේ කියලා මුළු ලංකාව ආර්ථිකය කැටුණා. මම හිතන්නේ අපි තාම ඒ මට්ටමට අවිලා නැහැ ලංකාව. ජෙනරල් ෆොන්සේකා මෙතන කියලා තියෙනවා මේකට පැහැදිලිවම මේ පුද්ගලයා සම්බන්ධයි කියලා. ගෝඨාභය රාජපක්ෂට පැහැදිලිවම
3: honorable member please don't disturb get your time
0: off මේ travel ban එනකොට එතකන් ලෙඩ වෙච්ච නැති මේ පුද්ගලයාව එකපාර ලෙඩ වෙන්න පටන් ගත්තා. දැන් අද මම හිතන්නේ සම්පූර්ණම එතුමට health clinic එකක් තියෙන්නේ අසලේට. ඔව් මම හිතන්නේ specialist ලා විතරක් 6ක්ද 7ක්ද මුණගැසලා තියෙනවා මේ ටිකටි කාලේ. මේ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා බය නැතුව වැඩ කරන්න. අපි පැහැදිලිව කියන්න කැමැති ඔය බය ඔය බොරු තාජන වලට බොරු ගර්ජන වලට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බය වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි. අපි ඉතාමත් අගය කරනවා. අපි ආණ්ඩුවක් දේශපාලන ව්‍යාපාරය. නමුත් රජයේ නිලධාරී අපි ගරු කරන ඔවුන්ගේ කොන්දට ඒක කෙලින් කියන්න කවුරුත් මෙතන නැහැ. අද සම්පූර්ණයෙන්ම දැනුවත් හෝ නොදැනුවත් මිනිමරුවක සාක්කුවේ ඉන්නේ. ඒ නිසා තමයි ගියේ විපක්ෂ නායකවරයා ගම්මන්පිලක උත්සවයට ගිහිල්ලා කව පස්සේ කව AI කියලා.
1: බලි අයිමි වූ විපක්ෂයේ ඇතම් දේශපාලන කණ්ඩායම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතරංගුවට පත්ව සිටින සුරේෂ් සලේ මහතාගේ පවුලේ සමාජික කැඳවුතා ගැනීමෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්
4: අපි හතුරට වුණත් ගරු කරන දේශපාලන ව්‍යාපාරය. අපේ ප්‍රතිපත්තියක් තියෙයි ඒක වෙනම කාරණාවක්. ඒ නිසා අපට හිර ගෙදර ඇතුර ඉන්න කෙනෙකුට වද දෙන්න රෝමනාවක් නැහැ. ওই කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නෙත් ඔය දඩීමේ කරේ තියාගෙන යන කණ්ඩායම තමයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විශේෂ කණ්ඩායමක් ආවා පරීක්ෂණ කරා. සලේ මහත්තයාට වෙන්න ඕන සාධාරණේ ඒ ආයතන ඇතුලේ සිද්ධ වෙවි. කල්පනා කරලා බැලුවොත් දැන් ගොඩක් දුරට ওই සම්බන්ධයෙන් සලේ මහත්තයාගේ පවුලේ අය පවා වොයිස් කට් දෙන එක සීමා සහිත කරලා නේද තියෙන්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ වෙන න්‍යාය පත්‍රයකට නටවන්න උත්සාහ කරනවා වගේ. මම විශ්වාස කරන්නේ ඒගොල්ලෝ එහෙම නටවන්න පුළුවන් වේවි වෙන න්‍යාය පත්‍රවලට. මේක ඇතුලේ ඉන්න විවිධ කණ්ඩායම් විවිධ විදිහට මේ ප්‍රශ්නේ ආණ්ඩු විරෝධයක් ලෙස හොවා දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි බලය අහිමි වීම. අපි දැඩි ලෙස විශ්වාස කරනවා මේ රටේ ජනතාව පරණ දූෂිත පාලන තන්ත්‍රයේ ඉඩ හසර විවර කරන්නේ නැහැ. ජනතාව දන්නවා සිදු වෙමින් පවතින ක්‍රියාවලිය. ඒ නිසා අපි ජනතාව සමග ඉදිරියට ගමන් කරමින් ඉන්නවා කියන පණිවිඩය තමයි අපට දෙන්නේ.
1: දූෂණ චෝදනාවක් මත අල්ලස් කුමසම් මගින් අත්තනකට ගත් දකුණු පළාත් හිඩොක් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා ලබන දුරස්වද්දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවට ෂාන් විජේලාල්ද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස නිෂ්පාදිත ආයතනයක් තෝරාගෙන ඊට වාසියක් සිදු කිරීම හා දකුණු පළාත් සභාමන්ත්‍රීවරුන් 54 දෙනෙකුට එම පොටු 10261 එකක් නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලසීම මගින් රජයට පාඩු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට අයත් පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වසරේ රුපියල් මිලියන 16.5ක පළාත් සභාමන්ත්‍රී ප්‍රතිපාදන මගින් මෙම පාඩු සිදු කළ බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුවාද පෙරවරුවේ අල්ලස් කුමසම් මගින් අත්තනකට ගත් ෂාන් විජේලාල්ද සිල්වා මහතා කොළඹ බහිෂ්ඨවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දොළොස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරය ගත කර තිබෙනවා. බලශක්තිය පිළිබඳ ජාතික ජනපල වේගය ලබා දුන් පුරොද්දිට කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් පුනර්ජන්නීය බලශක්ති ප්‍රතිශතිය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ සතු ඉලක්ක සහ උපාය මාර්ග සැලැස්ම කුමක්ද? සූර්ය සහ සුළන් බලයෙන් නිපදවන විදුලිය ප්‍රධාන විදුලි බල පද්ධතියට බාධාවකින් තොරව අවශෝෂණය කර ගැනීම සඳහා අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති BESS ව්‍යාපෘතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් ප්‍රගතිය කුමක්ද? මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හරහා ඉදිරියේදී ජනතාවට සහ කර්මාන්ත ශාලාවලට අඩු පිරිවැයකින් විශ්වසනීය සහ ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීමට හැකිවන්නේ කෙසේ?
1: පුනර්ජනනීය ප්‍රව්‍යයන් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය කරුණු ඉදිරිපත් කළා.
6: 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය සංවර්ධන සැලැස්ම 2025-2030 අනුව සුළං බලශක්තිය මෙගාවොට් 1274ක් හා සූර්ය බලශක්තිය මෙගාවොට් 2071ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. දිගුකාලීන ජනන සැලැස්මට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික විදුලි පද්ධතියට අවශෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් පවතී. තවද පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හඳුන්වා දීමට නියමිතය ගරු කතානායකතුමනි, මේක තමයි මම හිතන්නේ වැදගත්ම පියවර අපේ ආණ්ඩුව විසින් අරගෙන තියෙන. ඒ අතතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති 160ක් මෙගාවොට් දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර පවතී. එසේම බැටරි බලශක්ති මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 50 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2026-30 දින ලැබී ඇත. තවද pumped hydro storage හඳුන්වා දීමට නියමිතය. දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව පුළුල් කිරීම සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතී. දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාරවලට බැටරි බලශක්ති ගබඩා පද්ධති එක්කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධති ක්‍රියාකරු National System Operator විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතී. මේ යටතේ මෙගාවොට් පැය 200ක බැටරි බලශක්ති පද්ධතියක් දැනට පවතින බලාගාරවලට එකතු කිරීමට නියමිතය. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරා ගත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති සහ හොඳින් ව්‍යුහගත කරන ලද බලශක්ති ගබඩා සේවා ගිවිසුම, ඒ කියන්නේ එනර්ජි ස්ටෝරේජ් අග්‍රීමන්ට්ස් ක්‍රියාත්මක කිරීමෙන් විදුලි බල ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතී. මේ සියල්ලම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දුන්න පොරොන්දු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මම අවධාරණය කරන්න කැමතියි. අපි ආණ්ඩුව ලබා ගන්න කාලය දක්වා මෙගාවොට් 1400ක් තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ මේ අවුරුදු එකහමාර තුර ඒක 2800 දක්වා වැඩි කරලා තියෙනවා. අපි මේ පහුගිය අවුරුදු එකහමාර තුර පෙන්නලා තියෙනවා වැඩවලින් අපි යන ඒ ඉලක්කවලට අපි ළඟා වෙනවා කියලා.
1: තරුණිය 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු ඩාවික හමුදාපති අඩ්මිරාල් රවින්ද්‍ර විජිගුණරත්න සැකකරුක ලෙස නම් කර තිබෙනවා. ඔහුට ලැබෙන බස 27 වලදා අධිකරණයේ පෙනී සිට ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතිසිනිකුත් කළා. 2008 වසරේ කොළඹ හා තදාසන් ප්‍රදේශවල තරුණයා 11 දිනකු කප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණයේදී රටින් පලා යාමට උපකාර කළ බවට හිටපු ඩාවික හමුදාපති අඩ්මිරාල් රවින්ද්‍ර විජිගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ මහතා නීතිපති උපදෙස් මත අදාළ චෝදනාවලින් මුදා හැරීමට කර තිබූ නියෝගය දෝෂ සහගත බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීරණය කළා. ඔහු නැවත චුද්ධියකු ලෙස ඇතුළත් කර චෝදනා ගොනු කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ. ඒ අනුව අද්දිනේදී ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ජූලි 27 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිට ලෙස නියෝග කර තිබෙනවා. ටේක් කෙයර් සුරේකුම් බගතුට වැඩසටහනේ දෙවන අදියරේ 4 වන වැඩසටහන හොබාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණා. සිසුන් දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක්ද සංවිධානය කර තිබු බවයි අපදියෝජිත ගිහන්ගේ ඉෂේර සඳහන් කළේ.
7: දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු අවම කිරීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේක් කෙයර් සුරේකුම් මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිවවන වැඩසටහන අපි අද දවසේදී නිමාවට පත් කළා. අපි අද දවසේදී බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයට ඇත්, ඒ වගේම හෝමාගම අධ්‍යාපන කොට්ටාසයට ඇත්, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තමයි සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් අද දවසේදී මේ දුවදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා බලක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ දුව දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරා. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා හිටියා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක අත්වල් බැඳගෙන හිටියා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන සාධාරණත්වයෙන් පෙරට Fair First Insurance ආයතනත් අපිත් එක්ක අනුග්‍රාහකත්ව ලබා දෙමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වල් බැඳගෙන හිටියා. දෙවන දියරේ සිවුර වැඩසටහනයි මේ විදිහට අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කරන්නේ. අපි නැවත හමුවන්නේ ලබන සතියේදී. ඒ මධ්‍යම පළාත නියෝජනය කරමින් අල් මදීනා විද්‍යාලයට තමයි අපි යන්න සූදානමින් සිටින්නේ. ඉතින් ආරාධනා කරනවා රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන උපවාහිනී මාධ්‍ය ශාලාවත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන්න. සමස්ත දිවයිනේම පළාත් 9 ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප සියක පැවැත්වීමට නියමිතයි. ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තු වෙන අපි අද දවසේදී සමුගෙන යනවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිට ස්වාධීන උපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගීති ශේර.
1: විදුහල්පති අජිත් ප්‍රේමසිරි මහතා පෙන්වා දුන්නේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මෙය පළදායි වැඩසටහනක් බවයි.
8: මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ මූලික අඩිතාලම ලෙස සහ ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙලක් විදිහට පළමුව දරුවන් දැනුවත් කිරීම ඉතාමත් පළදායි වෙනවා. ඉතාමත් සාර්ථක ලෙස පාසලේ ඒ කටයුත්ත සිදු කළා. මේ කටයුත්ත දිගින් දිගටම සිදු කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ ස්වාධීන රූපවාහිනියට සුභාශිංසන එකතු කරනවා.
1: දකුණු කොරියාවේ සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන ඇගයීම් සහ සම්මාන හතරක් හිම්ව තිබෙනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය, පර්යේෂණ සහ කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය එහිදී ඇගයීමට ලක්වුණා. මෙම ප්‍රදර්ශනයේ 41 වසරක ඉතිහාසය තුළ විශිෂ්ට ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ පළමු ශ්‍රී ලංකා වන්ඩේද රුවන් රණසිංහ මහතායි. හොඳම ප්‍රදර්ශන කොටිය, හොඳම ඉදිරිපත් කිරීම සහ හොඳම ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීම සඳහා වෙන සම්මානද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට හිමි වුණා. ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය ඇතැවුන් විකෘති කරමින් සිටි බව නියෝජ්‍ය අමාත්‍ය ඩාබල් කණ්ඩාරත්න මහතා සඳහන් කළා. ඒ සහනදාය පිළිවෙතක් ද අනුගමනය කළ බව ප්‍රකාශ කරමින්
9: දැන් මේ යුද තත්ත්වයක් එක්ක ලෝකේ පොහොර විතරක් නෙමෙයි හැම එකටම ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේ අපි ගොවියව බේරගන්න, ගොවියට යම්කිසි සහනදායි පිළිවෙතක් අනුගමනය කරන්න අපි තීන්දුව తీරන ගත්තා. ගොවින්ට අපි පරණ තිබුණු මිලටම 65% පොහොර ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. රුපියල් 17000ට ගන්න පොහොර මිටිය තමයි රුපියල් 10200ට ගොවියට දෙන්නේ. මෙන්න මේවා විකෘති කරනවා. ගොවියට හෙක්ටයාර් දෙකක් තියෙන ගොවියට රුපියල් 60000ක මුදලක් දෙන්නේ, අවුරුද්දකට 120000ක මුදලක් දෙන්නේ හෙක්ටයාර් දෙකක් සඳහා. අතිරේක පොහොර ටික කඩෙන් ලබා ගැනීම සඳහා ගොවියට විශාල මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව මේනකොට ගිණුම් ගත කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අතිරේක භෝග වගා කරනවා නම් ඒ ගොවින්ට 75%ක්වත් හම්බුන්නේ නැහැ. අපි ආණ්ඩුවක් විතර ඒ ගොවින්ටත් ගෙවනවා පොහොර සානාධාරී.
1: රාජංකඩේ ගොවි සංවිධාන නියෝජිතයන් සඳහන් කළේ නියමිත පරිදි තබට්ට පොහොර සහනාධාරයේ හිම්බු බවයි.
10: ගල්කඩවල සමගි ගොවි සංවිධානයේට 2026 යලකන්නේ සඳහා රජයේ පොහොර සහනාධාරය යටතේ මිටියක් රුපියල් 10000ක මිලකට අද දින බෙදා දෙන්න ලදී.
11: කුමරු වපුරලා දවස් 5-6යි යූරියා ටික ලැබුණා. නියම ප්‍රමාණයම අදාළ නිර්දේශය යටතේ ලැබුණා. දැන් අද බෙදනවා අපි. එල්ලුම් කර සියලු ගොවියොන්ට නියම පොහොර ප්‍රමාණය ලැබිලා තියෙනවා. ලොකු අර්බුදයක්, ආර්ථික ප්‍රශ්න, ලෝක ප්‍රශ්න, කතන්දර ගොඩක් තියෙනවානේ. ඒවත් එක්ක ගලපලා අපිට පොහොර ලැබිච්ච එක ලොකු චාන්ස් එකක්. විවෘත වෙලපලේ 17 ගණක් මම හිතන්නේ. ඒක 7000ක ලාභයක් තියෙනවා ගොවියෙකුට පොහොර මිටියකින්.
12: අපිට පළවෙනි පොහොර ඉඳලා මුරේ ඉඳලා පොහොර ගන්න ඉතින් ටික දැන් මේ වෙනකොට බෙදෙනවා. ඔව්. වැඩි සාර්ථක කරගෙන යනවා. කිසි අඩුපාඩුවක් නැතුව අර සම්පකරණ කලට වෙලාවට ලැබුණා ඔක්කොම.
13: ගොවි ජන සේවා හරහා අපේ ගොවි සංවිධානයට එක ගොවියෙකුට අක්කරයකට පොහොර කිලෝ යූරියා කිලෝ 80ක් දුන්නා. MOP කිලෝ 25ක් දුන්නා. ඉතින් මම හිතනවා අපේ ගොවි සංවිධානයේ කිසිම ගොවි මහත්යෙකුට ගැටලුවක් ඇති වෙන්නේ නැතු ඇති. මොකද අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසි වෙලාවට ලැබුණා.
1: ඩෙංගු වර්ධන වැඩසටහනේ දෙවන දිනේ තුල සමස්ත පරිශ්‍ර 31155ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 1864ක් හඳුනාගත් බවයි සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශය සඳහන් කළේ. පරීක්ෂාවට ලක් කළ කර්මාන්ත ශාලා ඉදිකිරීම ස්ථාන සහ අගමක ස්ථාන අතරින් අඩකට වඩා මදුරන් බෝවිය හැකි මට්ටමේ ප්‍රවති බවයි අමාත්‍යංශය පෙන්වා තුන්නේ. පාසල් වලින් 44.7% සහ රජයේ අයිතිර වලින් 44.4% මදුරන් බෝවීමේ අවදානම් පවතින බවත් එහිදී හෙළිව තිබෙනවා. ඉන්දියාවේ දීර්ඝතම කාලයක් අගබැද්දුරේ දරමින් වාර්තාවක් තැබීමට නරේන්ද්‍ර බෝධි සමත් වුණා. 2014 වසරේ මැයි මාස 26 වනදා පළමු වරට බලයට පත්වීමෙන් පසු ඔහු අකණ්ඩව එම දුරේ දින 4399ක් සම්පූර්ණ කර තිබෙනවා. මීට පෙර ජවහර්ලාල් නේරු අකණ්ඩව දින 4398ක් අග්‍රමධුරේ දැරූ බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. CX ගිනුවෙහි පණිවිඩයක් සටහන් කරමින් අග්‍රාබාති නරේන්ද්‍ර බෝධි සඳහන් කළේ මහජන විශ්වාසය උපයාගත හැකි වන්නේ පරාර්ථකාමී සේවෙන් සහ ජනතාව කෙරෙහි කැපවීම තුළින් පමණක් බවයි. රාජ්‍ය සේවයේ යහපාලනයේ ශ්‍රේෂ්ඨතම මිනුමක් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉන්දියාවේ පැවති පළමු වැනි යෝගාසන ශූරතා තර්කාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමට පදක්කම් 59ක් දිනා කැඩීමට හැකි වුණා. ඒ අතර රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 29ක් වෙනවා. රටවල් 73ක යෝගාසන ක්‍රීඩ ක්‍රීඩිකාවන් 563 දෙනුගේ සහභාගිත්වයෙන් අහමදාබාද්හි තර්කාවලිය පැවැත්තුණා. ජයග්‍රහී කණ්ඩායම දෙවිනට අද පැමිණි බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ. CIT එල්ලීමට අඩුව සලේගේ සෞඛ්‍ය පරීක්ෂාවට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායම. සලේ ගැන පොලිස් ඇමති ආනන්දගේ විශේෂ හෙළිදරව්ව. දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් රක්ෂිත බන්ධනාගාරේ. රට තුළ බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත් අපරාධ සැකකරු ලයිස්තුවකට. සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ලංකාවට හිමි වූ සම්මානය. ඉන්දියා අගමැති මෝදිගේ වාර්තාව. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සවසන්දාවක් හවස 6 විනාඩි 59යි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂය ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 විසිරි තැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

සංගීත රසකාමී ආදරණීය සහෝදර රසවතුනි, හත්පසෙන් ගනදුර මෝදුවන මේ සුන්දර නිශායාමේ ඔබේ දෙසබලට සිංහල ස්වභාවිත ගීතේ රසය සමීප කරමින් සහෝදර රසමනස් රූපමංචරීක ගිල්වමින් මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන අරඹන්නට අපට අවසරයි. රසවතුනේ සිංහල ස්වභාවිත ගීතය සිය මధుර ස්වරයෙන් සිය සංගීත ඥාණයෙන් පෝෂණය කළ ප්‍රවීණයන් ත්‍රිත්වයකගේ ස්වරාලංකාරයෙන් අදත් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වනවා ඇති. දශක ගණනාවක් මුළුල්ලේ සිංහල ස්වභාවිත ගීතයට සිය මధుර ස්වරයෙනුත් සිය සංගීත ඥාණයෙනුත් අනූපමේ මෙහෙයක් ඉටු කළ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඉවකෙම විශාරද එඩ්වඩ් චයිකුඩි ප්‍රවීණ ගායන වේදියාගේත්, ඉවකෙම ඉන්ද්‍රානි බෝගුඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් ස්වරාලංකාරයෙනුයි ආදරණීය සහෝදර රසවතුනේ මේ ප්‍රේමණීය හැන්දෑවේ උබි මත්මත කබුද කරමින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ඇරඹෙන්නේ. රසික හිතවතුනේ, ගීතය කියලා කියන්නේ හිත නිවන මතක අවදි කරන, සමහර විට ඉමක් ගුණක් නැති ලෝකයකට අපි වරගෙන යන අපූර්ව වූ කලා වාදයක්. සමහර විට ජීවිතේම එක්තැන් වුණු තැනක් ගීතය කියලා කියන්නේ. ආදරයද, ප්‍රේමයද, විරහවද, ඉවගේම මේ සමාජයේ යථාර්ථවාදී ස්වභාවයද, ඒ තුළ අපිට මනාව හඳුනා ගන්න පුළුවන්. රසවතුනේ, මේ හමුවීම තුළ අපි මේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ අපූර්ව වූ ගී සංකලනයෙන් ඔබ ඒ සියලු ඉසව් කරා රැගෙන යන්නට සූදානම්. විටක මත්මතක අවදි වේවි, විටක ගැඹුරු සිතුවිල්ලක නිමග්නව ඔබට ඒ පිළිබඳව සිතන්න ඔබේ සිත ඔබට බල කරාවි. ඒ සියල්ල තුළ ජීවිතයේ යථාර්ථය ඔබට විඳින්න මේ ගැයෙන ගීතාවලිය පෙරමන් තනාවියයි මා විශ්වාස කරනවා. ඒ වගේම ජාතියක්, ආගමක්, කුලයක්, භාෂාවක් සීමාවක් නැති අපූර්ව සප්තස්වර සංකලනයෙන් උපදින සප්තස්වර මාතූර්වයෙන් විඩාබර සිතට ප්‍රේමණීය අස්වැසිල්ලක් ලබන්නටත් මේ හමුවීම තුළ හැකිවේ යැයි මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන්, ඒ බලාපොරොත්තුවෙන් අපි සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මුලින්ම සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන වේදියාගේ අපූර්ව වූ ගීතාවලියෙන් රසගැන්වීම ආරම්භ. සෝමතිලක ජයම මහත්මිය බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම අද මේ සඳදිය ධර ප්‍රාසංගික සජීවකරණය

ගීතේ මම ගීත කීපයක් රචනා කරලා තියෙනවා අත්වසයෙන්ම. ඒ රචනා කරපු ගීත අතර මේ ගීතය දෙවෙනි මම රචනා කරපු දෙවෙනි ගීතයයි. එමා ගීත රචනා කිරීමට මට පිළිමෙන්න සිද්ධ වුණේ ඇත්තටම මේ මගේ වැඩසටහන් සරලගේ වැඩසටහන් වලට හොඳ නිර්මාණ වලට හොයාගන්න අපහසු වුණා. ඒ නිසා ඒ හේතුව නිසා රචනා කරපු ගීතයක් තමයි මේ සැඳෑඳුර අපි ශ්‍රවණය කරලා බලමු.

මේ වැඩස්ටානයේ මේ දෙවැනි ගීතය වශයෙන් මම කැමති සඳ මඩලට හිනහෙන්නටකින් ගීතය ගැන කතා කරන්න. මේ ආදරය කියන එක ජීවිතයට කොයි තරන්නම් බල්පෑමක් කරනවාද, ඒක බිඳුනුදාට ඒ වගේම ජීවිතය කොතෙක් දුරට දුරුමුඛ කරනවාද, බිඳුනු ආදරයක් පිළිබඳව

ගීතයක් ලියාපු ආනන්ද අභේවික්‍රම නැමැති මේ ප්‍රතිභාපූර්ණ ගැයුම් පද රචකයා ඒක සාන්ත ජයලත් තිසේරා කියන සංගීතවේදියාට දීලා තනුවකුත් දාලා මට එව්වා. මං එතකොට මේ පදමාලාව කියුවේ අර ගීතණුවත් එක්කමයි. ඉතින් මට ඒ ගීතණුවටත් ඒ පදමාලාවටත් හිත බොහොම තදින් බැඳී ගියා. ඒ අනුව මං අවසාන වශයෙන් කරපු CD තැටි එකට මේ ගීතය මං ඇතුළත් කරා. අපි ගීතය අහලා බලමු.

ප්‍රසන්න චන්දන බණ්ඩාර රචනා කරපු, එච්.එම්. ජයවර්ධන සංගීතවේදියානන් සංගීතවත් කළ, දැන්ට අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලම ගායනා කරපු ටිකක් අලුත් ගීතයක් ඔබ මේක සමහරට ශ්‍රවණය කරලා ඇති. යලිත් ඔබට ඒක ශ්‍රවණය කරන්න අවස්ථාවක්.

0: අද මේ සඳදීදහර ප්‍රාසංගික සජීවකරණය සෝමතිලක ජයමහස්වරයෙන් අරුත්බර ගීතාවලියකින් ඇරඹුණේ ලෙසේ. වසඟ හිතවතුනි අපි සූදානම් මිලඟට ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට මේ වේදිකාවට ඇරයුම් කරන්න සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මත්මත කබදු කරමින් ගයන්නට ඊට මත්තෙන් අපිට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්තල් බඳගෙන ඉන්නවා NLB රසවතුනි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරිතෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර් ලොතරැය්‍ය. මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපට අනුග්‍රහය එකතු කරන්න අපිට සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුණ යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් මම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. ආදරණීය සහෝදර රසවතුනි, සෝමතිලක ජයමහස්වරේ නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට රස ගන්වන්නට අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇයට ආරාධනා කරමු. සිංහල ගීත වංශාවලිය තුළ ස්වභාවිත සලකුණේ ඇගේ මුද්‍රාව ඉතාමත්ම රසවත්, ඉතාමත්ම අරුත්බරයි. ඒ රසවත් අරුත්බර ගීතාවලියෙන් මේ රාත්‍රිය රස ගන්වන්නට ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියනි, ඔබතුමීට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වේදිකාවට එන්න, මේ ආදරණීයයන් වෙනුවෙන් අදත් ඔබේ මధుර ස්වරයෙන් ගයන්නට. අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු ආදරණීය රසවතුනි.
1: බොහොම ස්තුතියි දසුන්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද මම කලිනුත් ගීත ගායනා කරා මට ආරාධනා කළ නිසා ගොඩක් ස්තුතියි. අදත් මට මේ ආරාධනා ලැබුණා, මම ගොඩක් සන්තෝෂ වුණා. මොකද ලක්හඬට අපි ගොඩක් ආදරේ, ලක්හඬ අපටත් ආදරේ. ඉතින් මම හිතනවා මේ ස්වභාවිත ගීතය කියන දේ ජනතාව අතරට නැවත ගෙන යන්න ලක්හඬ ගොඩක් මහන්සි වෙනවා. ඉතින් අපිත් එයට දායක වෙන ගොඩක් කැමතියි. ඒ හින්දා අද මේ ප්‍රසංගයේදී මම මුලින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා කියන ගීය. මේ ගීය ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙකු වන ස්වර්ණ ගුණවර්ධන මහත්මයා තමයි රචනා කළේ. මෙහි සංගීත නිර්මාණය ගුවන් විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ වයලින් වාදකයෙකු වන චෙල්ටන් විජේසේකර මහත්මයාගේ. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ අකීකරු වෙච්ච දියණියක් ගැන. ඉතින් අපි මේ ගීතය කරේ ගුවන් විදුලියේ තිබුණා නව නිර්මාණ කියලා වැඩසටහනකට. මේ වැඩසටහනේදී අපි මේ ගීය හැඳින්වුවේ වල්මත් වී ගිය කිරිල්ලියකගේ විලාපය කියන නමින්. ඉතින් එහි සඳහන් වෙන්නේ අකීකරු වෙච්ච දුවෙක් තම දෙමෝපියන් අතැරලා ගිහිල්ලා, නමුත් අන්තිමේදී ඇයට ඇය ගිය පාර වැරදිච්ච බව දැනුන නිසා ආපහු ඇය තම අම්මාව සොයාගෙන එනවා. ඒක තමයි මේ ගීයෙන් කියවෙන්නේ. අපි අද මුලින්ම අහලා බලමු විදුලි එළිය ගීතේ මම දැන් ගායනා කරන්න.

මා දෙවෙනි ගීතයේ වශයෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ නිල නෙතු සංගලින් කියන ගීතය. මේ ගීතයත් මා මුලින්ම ගායනා කරේ ගුවන්විදුලි සංස්ථාවේ මගේ සරල ගී වැඩසටහනකට. මේම ගීතය මට රචනා කළ දුන්නේ ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් දල්විස් මහත්මයා. එවකට එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් වශයෙන් සේවය කරා. එතුමා තමයි මේ ගීතය මගේ අයියට දීලා තිබුණේ මා ලව්වා ගායනා කරන්න කියලා. එතකොට මම එතුමාව දැකලා තිබෙත් නැහැ. නමුත් මේ ගීතය අයියා ගීතනුවක් යොදලා අපි ගායනා කරාට පස්සේ පටිගත කිරීම දවසේ එතුමාම මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම තමයි ඩෝල්ටන් ඇලිස් කියන්නේ. එතුමාව මට හඳුන්වලා දීලා කතා කරා. ඉතින් හරි සන්තෝෂයට පත් වුණා පටිගත කරාට පස්සේ. මොකද එතුමාට ඌමනා කටහඬ මේ ගීතය තුළින් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ගීතය අදටත් මං හිතන්නේ එදා වගේම ජනප්‍රියයි. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී සීත දියරැල් සලා කියන ගීය. මේ ගීතය රචනා කළේ ධර්මදාස පරණගමයන්, ඒ වගේම සංගීත නිර්මාණය කළේ චන්ද්‍රදාස බෝවඩයන්. ඉතින් මේ ගීතයත් මගේ, මං හිතන්නේ මා සංගීත ජීවිතයට ආපු මුල්ම කාලේ මුල්ම ගීය කියලා කියන්න පුළුවන්. මගේ ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීවල මං හිතන්නේ කඩීමක් වගේ කියලා කියන්න පුළුවන් මේ ගීතය. මේ ගීතය ගීත තරංගිනී කියන වැඩසටහනකට මා ගුවන්විදුලියේ ගායනා කරාට පසුව තමයි රසික පිරිස අතරට මේ ගීතය ගියේ. ඉතින් දැන් අපි ඒ ගීතය ගයමු.

තනි තරුවයි කියන ගීය තමයි මම ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය මම මුලින්ම ගායනා කරේ මගේ සංයුක්ත තැටියකට. මෙහි සංගීත නිර්මාණය කළේ මමමයි. තනුජා ක්‍රිෂ්ණරත්න කියන නවක ගීත රචිකාවියක් තමයි මේ ගීතේ ඒ කාලේ මට රචනා කරලා දුන්නේ. මං හිතන්නේ මගේ සංගීත නිර්මාණ ගොඩක් නැහැ රචනා කළා. නමුත් කීපයක් මම හැම කරලා තියෙනවා. ඉතින් පොඩි අත්හදා බැලීමක් කියලා හිතාගෙන තමයි මෙහි සංගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණේ. මං හිතන්නේ මේ ගීතයත් රසිකයින් කැමැත්තක් දැක්වුවා කියලා මං හිතනවා. මේ ගීතය දැන් අපි අහලා බලමු.

0: ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයෙන් ගැයුණු ගීත මොනතරම් අරුත් බලද, මොනතරම් රසවත්ද. ඒ ගීත ඇතුලේ අපිට හිතන්න කොච්චර දේවල් තිබුණාද නේද? ආනන්දෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා ඔබ රැගෙන යමින් ආදරණීය රසවතුනි, අපි හැමදාමත් කළේ ඔබට සිංහල ස්වභාවිත ගීතයේ රසය සමීප කරන එක, ඒ තුල සහෘද රසමනස් ඥානනය කරන එක, ගීතයකින් හිතක් නිවන්න පුළුවන්, හිතක් හදන්න පුළුවන් වගේම අනිකා පිළිබඳව සහකම්පනයක් ඇති කරන්නත් පුළුවන්. එනිසා හැරගිය තැන වෛරය මෝදු කර ගැනීම නෙවෙයි, හැරගිය තැන උපේක්ෂාවෙන් දරා ගැනීමක්, දරාගෙන වෙන්වීමත් ප්‍රේමයේ උත්තුංග ගුණයක්. ආදරණීය රසවතුනි, අපි ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයට මොහොතක විරාමයක් තබමින් සූදානම් අරි අපූරුවට මෙතෙක් වේලා සෝමතිලක ජයමහස්වරයෙන් ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරදේ අපි ගෞරවනීය ඇරයුම් ලැබූ විශාරද එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් මෙතැන් සිට රස ගන්වන්නට. එඩ්වඩ් ජයකුඩි මහත්ම, එන්න මේ ආදරණීය රසවතුන් වෙනුවෙන් ගයන්නට වේදිකාවට. රසවතුන් අපි හොඳ අත්පොසන් ප්‍රසාදයක් එකතු කරමු එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.
1: ලක්කන මියුරු මියසයට ආරාධනා කිරීම පිළිබඳ වෙනද වගේම දසුන් මල්ලිට ස්තුතිවන්ත වෙනවා. ගීත කීපයක් ඔබ හා එක් වෙලා රස මිහිර බෙදා ගන්නටයි අදත් මම සූදානම් වෙන්නේ. මගේ ගීත ගොන්න දිහා බලපුවහම මුල්ම යුගයේ ඉතාමත් වැදගත් ගීයක් විදිහට මා අදටත් සලකන, එහෙමත් නැත්නම් මගේ ගායන ජීවිතයේ විශාලම සංදිස්ථානයක් විදිහට සලකන ගීයක් තමයි දැන් මා ගායනට යන්නේ. මේ සිරිල් සමරකෝන් කියන එවකට නවක ගීත රචකයා ගුවන් විදුලියට තැපෑලෙන් එවූ ගීයක් කලණි පෙරර තමයි සංගීතවත් කළා මට ගායනට අවස්ථාව ලබා දුන්නේ.

මීළඟට මා ගයන්නට සූදානම් වන ගීය බොහෝ අය හඳුන්වන්නේ තනිකඩයාගේ ගීය නමින්. සමහරු මේකට තනිකඩයාගේ වැලපිල්ල කියලත් හැඳින්වුවා. අපේ ගම්වල බොහොම සුලබව දකින්නට ලැබෙන දෙයක් තමයි ආර්ථික සංසිද්ධීන්, එහෙම නැත්නම් භෞතික සංසිද්ධීන් නිසා කලට වේලාවට දීග තුලාවක් කරගන්නට බැරි අපේ සහෝදරයන් අනන්ත අපි දැකලා තිනවා ගම්වල. හැබැයි කාගෙත් ඇස නොගැසෙන පුරුෂ පක්ෂේත් අපේ සහෝදරයන් මේ වාගේ තත්වයකට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලූෂන් බුලත්සිංහලයන් රචනා කරලා තියෙන්නේ විවාහයක් වීමට කල වයස පැමිණියත් වෙනයම් බාධා නිසා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි වූ තරුණියකු පිළිබඳව යටලීයෙන් නාරිලතා මල් පූ දින්නේ. එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළේ.

ගේයපද රචකයින් අනන්ත ඉන්නවා අපේ රටේ. නමුත් ගේයපද රචිකාවන් ඉන්නේ බොහොම සුළු පිරිසක් අතේ ඇඟිලි ගණනට. ඒ අතරිනුත් කුසුම් පීරිස් කියන කිවිඳියට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. කුසුම් පීරිස් රචනා කළ මේ ගීය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ගං යුරේ තුරු ලතා මඩුල්ලේ. ආදරය කළ පෙම්වතුන් අද අඹුසැමියන්.

0: විසිතලු තුරෙන්.
1: ඇහෙනවා කියන්නේ කොතේ ගැළපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරි වෙලා?
3: බෙරි වෙලා විතරක් නෙමෙයි මේ. ඇලිලා.
1: තුමනි මේක හදලා බලන්නකො.
4: ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න. ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
5: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
6: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 7679 579

0: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
6: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

0: ටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින්ගේ

ආදරණීය සුහෘද රසවතුනි, විරාමයෙන් අනතුරු අපි යලෙත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය සමකින් අද මේ සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ගේත්, ඒවගේම සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඒවගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් මధుර ස්වරයෙන් රසගැන් වෙනවා. ආදරණීය සහෘදයිනි, අපි සූදානම් නැවතත් සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට මාදරෙන් සෙනෙහසින් සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට ආරම්භ කරන්න වේදිකාවට අපි උදත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. ජලිත් සෝමතිලක ජයමහා ස්වරයෙන් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට.

මීළඟට මුණ ගායනා කරන ගීතය බිඳුණු ආදරය පිළිබඳර අනුවේදිනිය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුණු ආදරය කඩින් කඩ අපේ හදවත්වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාවෙන් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුණු ප්‍රේමයෙන් බිඳුණු වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තත් ස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීතවේදී අනන් මසුකලා අපි ඒ ගීතයට සම්බන්ධ වෙනවා.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිවලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපේ ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නැහැ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් DD ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතේ හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

සියල්ල දමා යා හැකි. එහෙත් බියපත් බිරිඳ දමා යන්න සිදු වුණොත් ඇයට කාගේ පිළිසරණක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, බියපත් සැමියෙකුට. ඒ වගේම බියපත් බිරිඳකටත් ඒක සාමාන්‍ය පොදු කරුණක්. නිර්මාණ කලාකරුවේ සුළු සිද්ධියක් සමහරට පදනම් කරගෙන කොච්චර යථාර්ථවාදීව ඒවා දකිනාද කියලා අපිට මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙනවා. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ සහ රෝහණ වීරසිංහ යන දෙදෙනාගේ අත්තල් බැඳ ගැනීම තුළින් නිර්මාණය වුණු සාරතක නිර්මාණයක්.

බැඳුන සෙනෙහස නොවන නිම්හින් ඇතද පණනල සමග රැකෙමින් අපේ අත්වල ලිහි ගිලිහෙන මොහොතේ කවදාක හෝ ජායුතුයේ නියත නික්මන සියලු බැමිසිදිනා. එයයි සනාතන දහම. සෝමතිලක ජයමහමහත්මය බොහොම ස්තුතියි. අපූර්වත්වයෙන් අපූර්වත්වයට අද සඳුදිය දහර රැගෙන යමින් ඔබතුම අරුත්බර ගීතාවලියකින් මේ ආදරණීය හමුවීම රස ගැන්වුවාට. ආදරණීය සහෘද රසවතුනේ, අපි සෝමතිලක ජයමහස්වරයෙන්, ඉන්ද්‍රානි බෝගොඩස්වරයෙන් සහ එඩ්වඩ් ජයකොඩිස්වරයෙන් රස ගැන්වෙන සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය තුළ සිංහල ස්වභාවිත ගීතේ අපූර්වත්වය විඳිමින් මත්මතක අවදි කරගනිමින් මෙලෙසින් ගත කරන්නේ. සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහ එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහ එකතු කරමින් අපි සමග නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර් ලොතරැය්‍ය. මුදල් හිණේ වගේම සුපිරි මෝටර් රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපට අනුග්‍රහ එකතු කරන්න අපිත් සමග නත්තල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කරගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය රසවතුනේ, අපි සඳුදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතෙන් සිට රස ගන්වන්නට බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇරයුම් කරමු ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී පෙම්කල වරදට කියන ගීතය. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදිකා දයාදාල්ඩිස් මහත්මිය. මේ සංගීත නිර්මාණය විශාරද චන්ද්‍රදාස බෝබඩයන්. මේ ගීතය මම ගායනා කළේ මං හිතන්නේ 1979 පමණ තමයි මේ ගීය ගායනා කරේ ගුවන්විදුලි සරලගේ වැඩසටහනකට. ඉතින් මම හිතන්නේ අද දක්වා මේ ගීතයේ ඒ ජනප්‍රියත්වයේ අවුරුදු දැන් මම හිතන්නේ 30 ගණනක් විතර වෙනවා තාමත් පවතින ඒ විදියටම. ඉතින් අදටත් මම හිතන්නේ ගොඩක් මේ තරුණ ළමයිත් මේ ගීතේ ගායනා කරනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියතාවය තාමත් මේ ගීයේ තියෙනවා කියලා. අපි දැන් ඒ ගීතේ ගායනා කරමු.

මා ඊළඟට ගායනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නීල වර්ණ නිල කුබියෝ කියන ගීය. මේ ගීතය මම ගායනා කරෙත් මේ ගීතයත් මම හිතන්නේ 70 දශකයේ පමණ අපි ගායපු ගීත තමයි. මේ ගීතෙත් සංගීත නිර්මාණය කළේ අයියා චන්තදාස බෝවිඩයන්. මෙහි පද රචනය කළේ GHK රත්නසිරි කියන මහත්මයා. ඉතින් මේ ගීත රචනයේ මම හිතන්නේ පොඩි කතාවක් තියෙනවා මේකේ. රත්නසිරි මහත්මයා හිටියේ ඒ රාජකාරී කලේ කාලේ මහවැලියේ. එතුමා මේ බස්නාවතම්පලකදී එක්තරා තරුණ යුවලක් ඉන්නවා දැකලා ඒ දෙන්නාගේ ආදරයෙන් වෙලෙල ඉන්නවා දැකලා තමයි මේ ගීතේ ඔහු ඒ දුටු දේ රචනා කළේ. ඊට පසු කාලෙක තමයි මම මේ ගීය ගායනා කළේ. ඉතින් මං හිතන්නේ මේ ගීතය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් මං හිතන්නේ මේ ගීතය ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීගිරි නාරි ලතා කියන ගීතය. මේ ගීතයත් මා ගුවන්විදුලියේ තිබුණා එවකට. ගුවන්විදුලියේ ගීත රචනා තරඟයක්. මේ ගීත රචනා තරඟයට මේ තුන් දෙනෙක් ශිල්පී ගීත ගායනා කරා. ඉතින් ඒ කියන්නේ මුල්ම ගීතේ ගායනා කරේ පළවෙනි තැනට තේරුණු අමරදේව ශූරීන්. දෙවෙනි ගීතේ ගායනා කරේ පතර රචනාවල දෙවෙනි තැනට තේරුණු ගීතය ෂෙල්ටන් පෙර මහත්මයා. තුන්වෙනි තැනට තේරුණු මේ ගීත රචනය ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් රත්න කුමාරී අමරසූරිය කියන ගීත රචිකාවී තමයි එවකට ඇය නවක ගාය නවක ශිල්පිනියක් මහිතන් ගීත රචක රචනා කරන. ඉතින් මේ ගීතයේ සංගීත නිර්මාණය අයියාගේ චන්ද්‍රදාස බෝබඩයන්ගේ. ඉතින් මේ ගීතයත් මං හිතන්නේ ඊට පසු කාලෙක මම මගේ CD පටයකට ගායනා කරා. දැන් අපි ඒ ගීතය අහලා බලමු.

0: බොහොම සුතියි ඉන්ද්‍රන් බෝගඩ ආදරණීය ප්‍රවීණ ශිල්පිනියනි, බොහොම අරුත් බර රසවත් ගීත සම්මුච්ඡයකින් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි ඔබතුමියට වේදිකාවෙන් සමු දෙන්නේ යලිත් යලියලිත් විවේදිකාවේ සිට ඔබතුමිය ගැයු අරුත් බර ගීතාවලිය රසය බෙදා ගන්න මේ ආදරණීය සහෘද රසවතුන් එක්ක හමුවීමේ බලාපොරොත්තු පෙරදරිව බොහොම සුතිය ඔබතුමියට නැවතත්. ආදරණීය සහෘද රසවතුනේ, බොහොම ආදරණීයව ප්‍රේමණීයව රසවත්ව ගලාගෙන යන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියර අපි සූදානම් විශාරද එඩ්වඩ් ජයකොඩීශ්වරයෙන් මෙතැන් සිට රසවත් කරන්නට අපි සියලු දෙනා හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. නැවතත් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන වෙනුවෙන් මේ වේදිකාවේ සිට ගයන්නට විශාරද එඩ්වඩ් ජයකොඩී ප්‍රවීණ ගායන වේදියානන්ට.
1: අසූව දශකයේ මුල් භාගේ මං කැලණිය ගුරුකුල විද්‍යාලයට ගියා සංගීත ආචාර්යවරයා විදිහට වැඩ බාර ගන්නට. එහිදී මට හොඳින් කවි ලියන සිංහල ගුරුතුමෙක් හම්බ වුණා. එතෙන්දී මා ඔහුගේ නිර්මාණ යම් යම් විදිහට බලලා රස විඳලා මා ආරාධනා කළා ගීතයක් ලියමුද කියලා. එතකොට ඔහු එකවරම කිව්වේ ගීත ලියන්න මං දන්නේ නැහැ, මං කවි විතරයි ලියන්න දන්නේ කියලා. කෙසේ නමුත් මගේ පෙරැත්තයට ඔහු දවසක් මට හොරෙන් ගීත දෙකක් ගෙන දුන්නා, වෙන අයට පෙන්වන්න එපා, හොඳ නැත්තම් මේක ඉරලා දාන්න කණු කූඩේට දාන්න කියලා. ඒයින් එක් ගීයක් තමයි පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම්පිල්ලා කියන ගීය. ඒ විසිකරන්න කියලා දුන්න දෙවනි ගීය තමයි දැන් මං ගයන්නේ. එදා ඒ සිංහල ගුරුවරයා වෙලා හිටියේ එවකට නවක අද ප්‍රවීණම ගීත රචකයෙකු වන අමරසේන කංකානම්ගේ. රෝහණ වීරසිංහ තමයි මේ ගීය සංගීතවත් කළේ.

අපට ලං වෙන්න බැරි ඕන තැනකට හිතට පුළුවන් මොහොතකින් ලං වෙන්න. සැතපුම් දහස් ගණනක් වුණත් අපායට වුණත් දිව්‍ය ලෝකෙට වුණත් හිතට ක්ෂණයකින් යන්න එන්න පුළුවන්. මේ හිතෙන් නැගෙන සිතුම් කොයි තරම් චමත්කාරද, කොයි තරම් වරක අවුල් ජාලයක් වෙනවද. හිතන්න එපා මා ගැන නුඹ වැරදිම තාලෙට. නිලාරෙන් කාසිම් තමයි මේ ගිය ලියල රෝහණ වීරසිංහන්ට තනුව යොදන්නට මග පාදා දුන්නේ. දැන් අපි ඒ ගීය රස විඳිමු.

අපි ගීත නිර්මාණ කරනකොට දෙයාකාරයකට ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ගේය පද රචනය මුලින් ලබාගෙන ඊට තනුවක් නිර්මාණය කිරීම. දෙවැනි එක තමයි තනුව මුලින් නිර්මාණය කළා ගේය පද රචනය ඊට සරසවා ගැනීම. මගේ බොහෝ ගීත තියෙනවා තනුව මුලින් නිර්මාණය කළා ගායපු ගී. මේ ගීයත් තනුව නිර්මාණය කළා ආනන්ද පෙරේරා සිහශක්ති සංගීත කණ්ඩායමත් සමග. අජන්තා රණසිංහන්ට, ආචාර්ය අජන්තා රණසිංහන්ට මේ තනුව බාර දුන්නා මේකට ගේය පද රචනාවක් කරන්නට කියලා. ඔහු ඉතාමත් අභියෝගාත්මකව මේ ගීය එක රැයකින් මට ලියලාගෙන දුන්නා. ආචාර්ය අජන්තා රණසිංහන්වත් මේ ලාවේ ස්තුතිපූර්වකව මතක් කරනවා. ඉතාමත් ශෘංගාරාත්මක ගීයක්, හින්දුස්ථානි රාගධාරි සංගීතයේ එන ඛවාලි කියන ගීත ශෛලිය තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ ආනන්ද සංගීතය නිර්මාණය කිරීමේදී.

නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් හඬනවා. නුඹ හිත නැති වුණත් නුඹෙන් හිතක් පතනවා. බෞද්ධ දර්ශනයේ එන ආදර කතාවක් ඇසුරෙන් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කළ ගීයක් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ නොලැබෙන ලැබේ යයි සිතිය හැකි ආදරයක්.

එමනම් ආදරණය සහෘද වසවතුනේ තවත් වසවත් හරවත් ප්‍රසංගයක සමාප්තිය සටහන් කරමින් අදත් ඔබෙන් සමුගෙනයන්න අපට කාලය වෙල්ල අපි බෙහෙවිනිම සුතිවන්ත වෙනවා. අදත් මේ සඳදිය දහර ප්‍රාසාංගික සජීව කරණය රසගන්වන්නට අපේ ගෞරවනී ආරාධනයෙන් සපවිනි සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන ශිල්පියන ඔබතුමන්ටේ වගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනී ඔබතුමියට වගේම එඩ ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාණනි ඔබතුමන්ට බෙහෙවින්ම සුති. අදත් සඳදිය දහර අපූර්වත්වයෙන් අපූර්වත්වයට රැගෙන යන්න ඔබේ මధుර ස්වරයෙන් මේ සහෘද රසවතුන් වෙනුවෙන් අරුත්බර ගීතාවලියක් ගායනා කරන්නට සපමිණීම සම්බන්ධයෙන් අපි සිංහල ස්වභාවිත ගීතයේ රසය බෙදා හදා ගන්නට ජලියලිත් මේ වේදිකාවේ සිට මුණගැහෙමු කියන ආදරණීය බලාපොරොත්තුව තුළ සමුදෙනා ඔබ දෙදෙනාට බෙහෙවින්ම සුතේ නැවතත් අද සහභාගීත්වයට. එමනම් ආදරණීය සහෘද හිතවතුනේ අවසරයි සමුගන්න මෙතෙක් වෙලා ආදරයෙන් සෙනෙහසෙන් ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට ප්‍රේමණීය සුවදායි රාත්‍රියක්.

0: යැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 0111 679 579.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්.
5: ලකෝක.
6: සාකි. නබ.
5: බලයන් කුරුව. ලකෝ.
7: මේ ටිකත් පයිම්ම යන්ද දැන් ඉතින් ළඟයිනේ මොකක්ද අය පාර්සල් එක
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පාටි ගෙදර

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

බලාපොරොත්තු 10 යොබාද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත් ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වන්නේ. ගන්නද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබ මිලදී ගත් ලොතරැයි පත් අතට අපි සූදානම් අද ලකන ගුවන්විදුලි ඔස්සේ. අද ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද මහජන සම්පත අද සම්පත NLB ඡාය මෙගා පව දන නිදහන හඳහන NLB ගොවිසෙත එවැගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මෙතන සිට විකාශය කරන්නට ආරාධනා කරනවා. FM 93.7 FM 93.7 දිගටම ලකනත් එක්ක එකතු වෙන්න.

0: විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, දිනපතාම ඔබට උදා කර දෙන සතුට වාසනාව අදත් දෙගුණ තෙගුණ කිරීම වෙනුවෙන් වාසනාව සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණී වාසනාවන්ත ලොතරැයිපත් අටක් තුළින් සුපුරුදු ඔබේ ජය ඔබට හිමි කර දෙන අපි සූදානම්. අද දවසෙත් ඔබේ ජයග්‍රහණය පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයනි ක්‍රිෂාන්ත ද සිල්වා මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සහකාර රජයේ මුද්‍රණලය අධිපති IV සෙව්වන්දි ගුණවර්ධන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PG අමාලි මහත්මිය. එහෙනම් ඔබේ මුල්ම වාසනාව වෙනුවෙන් අප සූදානම් ආරම්භ කරන්නේ NLB ජය. සුපුරුදු විදිහටම අදත් ඔබේ හීන හැබෑ කරන්න අතට සල්ලි වෙනුවෙන් NLB ජය 482 වාසනාවන්ත දිනුම් ඇදීමට අපි යොමු වෙනවා. එහෙනම් අපි ඔබමු දිනුම් ඇදීමට. NLB ජය දිනුම් ඇදීම තුළින් අපි සෝදානම් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහණයේ දිසි අක්ෂර සංකේතය ජයංක තෝරා ගන්න. අද වාසනාවන්තින් දිසි අක්ෂරය ඊ අක්ෂරය, ජයංක 7761. රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුබ සාධන උදෙසා පිට වූ සෞඛ්‍ය සංවර්ධන අත්මුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය මේ වසරට ₹500,000 ත්‍යාග ලාභින් 205, ₹50,000 ත්‍යාග ලාභින් 5231 දෙනෙකු බිහි කරා. බොහොම ස්තුතියි. බලමුද දවසේ NLB ජය තුලින් උපවාසනාව දිනාගත් ආකාරය. අදත් NLP ජය තුලින් ₹100,000 හිමිකම් කියන්නේ වාසනාවන්තෙක් සමත්ලා තියෙනවා. ලොතරැයි පතා අලෙවි කරනවා රන්න LP ලියන පත්‍රෙන අලෙවි නියෝජිතවරයා. ඒ වගේම ඔබ අතරින් ₹50,000 හිමිකම් කියන වාසනාවන්තෙන් 39 දෙනෙක් සමත්ලා තියෙනවා. එයා නෝද දවසේ වාසනාවන්තයන් 76,052 දෙනෙකු අතරින් අපි බෙදා දෙලා තියෙනවා ₹66,60,370 මුදලක්. සුපරි ත්‍යාග ලාභින් වැඩිම ප්‍රමාණය බිහි කරන නියත ධනයුගේ හඳහන 1523 වන දිනු මැදීමටයි දැන් අපි යොමු වෙන්නේ. NLP හඳහන දිනු මැදීම තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් ලග්නයේ පළමු යන්ත්‍රය තුළින් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්නය වෘෂභ ලග්නය. ඔබේ ජය තහවුරු කර දෙන ජය අංක අප සූදානම් දෙවන යන්ත්‍රය තුළින් තෝරා ගන්න. මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී අංකය අංක 33. මේ තෝරා ගැනීම ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 18. අංක දෙකක් තෝරගෙන අවසන් ඔබේ ජය තීරණය කරන ජයග්‍රහී දෙවන ජය අංකය අංක 20 තෝරා දෙන. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 45. මේ සියලු තෝරා ගැනීම එක්ක සෙවන ජය අංකය ගලපාගත් සුපිරි ත්‍යාගයට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවසන් ජය අංකය තෝරා ගන්නවා. ජයග්‍රහී සිවන ජය අංකය අංක 30. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග 7ක් වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාග ලාභින් 109 දෙනෙකු බිහි කරලා තියෙනවා. බලමුද දවසේ හඳහන තුළින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB හඳහන දිනුම් ඇදීම තුළින් ₹10,00,000 ප්‍රථම ත්‍යාග ලාභයක් බිහි වෙලා තියෙනවා. ලොතරැයි පත අල්වි කරනවා Y යෝගදීපන් මන්නාරම අලෙවි නියෝජිතවරයා. යනවද දවසේ වාසනාවන්තයන් 138,305 දෙනෙකු අතර අපි බෙදා දෙලා තියෙනවා ₹93,18,680 මුදලක්. එහෙනම් හෙට දවසෙත් ඔබේ වාසනාව වෙනුවෙන් හඳහන දිනුම් ඇදීම තුළින් රැගෙනෙනවා ₹31,76,599,760 මුදලක්. දිනපතාම කෝටිපති සිහින ඔබට හැබෑ කර දෙන සත් දිනම ජය නියත ගොවිසත වාසනාවන්ත දිනුම් ඇදීම 4,456. එහෙනම් හිතේ තියෙන හිණ හැබෑ කරන්න අතට ගන්න NLB ගොවිසත. ඔබේ කෝටිපති සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් NLB ගොවිසත දිනුම් ඇදීමෙන් මේ තෝරාගෙන ඉන්නේ පළමුව ජයග්‍රහින් දිසි අක්ෂරය. අද වාසනාවන්ත දිසි අක්ෂරය G අක්ෂරය. වැඩි වැඩියෙන් ඔබට සිහින සැබෑ කර දෙන්න දෙමළ යන්ත්‍රය තුළින් ජය අංක 4 දැන් තෝරා ගන්නවා. මේ තමයි ගොවිසතින් අද ඔබට පළමුව වාසනාව උදා කර දෙන පළමු ජයාංකය අංක 69. දැන් අප සූදානම් දෙවන ජයාංකය තෝරා ගන්න. ජයග්‍රහී දෙවන ජයාංකය අංක 52. ජයග්‍රහී තෙවන ජයාංකය අංක 25. ගොවිසතින් අද දවසේ ඔබේ කෝටිපති

0: බොම ස්තුතියි බලපත දවසේ ගොවිසතෙන් ඔබ වාසනාව දිනාගත් ආකාරය පිළිබඳ. අදත් NLB ගොවිසත දෙනුම් ඇදීමතුලින් රුපියල් 250,000 ත්‍යාග තුනකට හිමිකම් කියන වාසනාවන්තින් තිදෙනෙක් සමත්තලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා HM විජේතුංග දෙහිඅත්ත කණ්ඩිය, සුනිල් රුත්‍රිකෝ හැදල, KG වික්‍රමසිංහ අනුරාධපුර අලෙවි නියෝජිත වරුන්. එයන වාසනාවන්තයන් 124,845 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 82,43,840ක මුදල් ත්‍යාගයක්. මෙන්න හෙට දවසේ ඔබේ කෝටිපති සිහිනේ වෙනුවෙන් ගොවිසත දෙල්ල කරන සුපිරි ත්‍යාග මුදල රුපියල් 6,65,74,12,716ක මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ ගන්න ඕන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත. අලුත් උණු පහසු උණු තැකි වැඩ උණු නවතම ත්‍යාග රටාවත් එක දැන් ඔබට එකතු වෙන්නට පුළුවන්. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යත්‍රපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්නට පුළුවන්. ඒ වගේම අංක 3 ගලපා ගත්තොත් රුපියල් 50,000 මුදල් ත්‍යාගවලට ඔබට වැඩි වැඩියෙන් හිමිකම් කියන්නටත් පුළුවන්. ප්‍රවර්තන ත්‍යාග අංක ගලපා ගත්තොත් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් සෙසු ත්‍යාග රැසක්ම සුපුරුදු විදිහටම ඔබේ වාසනාව වෙනුවෙන් සූදානම්. එහෙනම් සියලුම සුබ සීන හැබෑ වෙන්න කියලා අපි යමු NLB සුබ දවසක් 330 වන දින මැදින්මට. NLB සුබ දවසක් දිනුම් ඇදෙමින් අද ඔබේ සුබ සීන සැපැ කරන සුබ ලග්නයයි ප්‍රථම යන්ත්‍රයෙන් තෝරා ගැනෙන්නේ. අද වාසනාවන්ත සුබ ලග්නය මේෂ ලග්නය. අද දවස සුබ කරන සුබ අංක ජයග්‍රහී දෙවන යන්ත්‍රයේ තුරින් දැන් තෝරා ගන්නවා. අද පළමු සුබ අංකය අංක 43. දෙවන සුබ අංකය තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන සුබ අංකයේ අංක 14. යන්ත්‍ර විසින් තෝරා දෙන්නේ දෙවන සුබ අංකයේ අංක 57. වැඩි වැඩියෙන් ඔබට වාසනාව උදා කර දෙන විදිහට රුපියල් 25,000 මුදල් ත්‍යාගයෙන් කර දෙන ප්‍රවර්තන අංකය දැන් අපි තෝරා ගන්නවා. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 4,647. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුව දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යාත්‍රාපැදි ජයග්‍රහකින් 199ක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,017ක් බිහි කරා. බලමුද දවසේ සුබ දවසක් තුමුණු වාසනාව දිනාගත් ආකාරය. ස්තුතියි. අද දවසෙත් වාසනාවන්ත සුබ දවසක් දිනුම් ඇදීම තුලින් රුපියල් 50,000 ත්‍යාග 10කට හිමිකම් කියන්නේ ඔබ අතරින් වාසනාවන්තින් 10 දෙනෙකු සමත්කලා තියෙනවා. එයන රුපියල් 25,000 ප්‍රවර්තන අංකයේ දිනා ගැනීම වෙනින් ඔබ අතරින් වාසනාවන්තින් 42 දෙනෙකුට අපි මේ බෙදා දුන්නා. එයන අද දවසෙත් වාසනාවන්තින් 111,197 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදලා දුන්න රුපියල් 93,19,701 මුදලක්. වාසි වැටි උණු තෑගි වැටි උණු විජයග්‍රහී ලොතරැයිපත් 4ක් තුලින් තවත් ඔබට වාසනාව උදා කර දෙන්න අනුෂ සමිගින් ඩේමියන් සූදානම්.
1: මීළඟට මෙගා පවර්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යති.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000ක්.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000ක්.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් මගේ අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දෙමින් අපි ලබා දුන්නේ අඛණ්ඩ පොරොන්දුවක්. ඒ පොරොන්දුව කිසිම විටක බිඳ නොහෙළන්නට අපි අදත් සූදානම් මෙගා පව වෙතින් ඔබේ හීන හැබෑ කරන්න. මෙගා පව වෙතින් මේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගටත් අපි ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. රුපියල් 28 කෝටියක්ම වාගේ මෙගා සුපිරි තෑගකුත් තවත් සුපිරි තෑගි දෙකකුත් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2562 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ.
5: මුලින්ම අපි තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. ඒත් සමගින් අපි මේ තෝරා ගන්න ඔබේ සුපිරි අංකය. ඒ සුපිරි අංකය අංක 26. දැන් අපි බලමු අද ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් පළමු වාසනාවන්ත අංකය අංක 76. දෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 26. තුන්වන ජයග්‍රහී අංකය අංක 62. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 70.
4: අප රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරයින් මේ වසරේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාග ලාභින් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 42 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද මෙගා පව වාසනාව. ස්තුතියි. අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා ඉන්ද්‍රානි ස්වර්ණලතා කඳුරුවෙල, JK ලක්ෂ්මන් බල්ලකෙටුව,

0: KM ලතීෆ් හාලියල සහතවත් වාසනාවන්තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 125,113 දෙනෙක් අතරේ රුපියල් 80,43,400 මුදලක් අපි අද බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගේ රුපියල් 28,84,48,986ක් පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8 කෝටියක්ම වගේ දවන්ත නිධානයක් සමග ශ්‍රතේ මහධන සම්පත ධන නිධානේ 2244 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරත්. බලමුද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. අපි මේ දැන් තෝරා ගන්න ඔබේ ජයග්‍රහි අංක 4. යාපරින් වාසනාවන්ත පළමු අංකය අංක 22. ජයග්‍රහි දෙවන අංකය අංක 2. මල්මුතුන්වන වාසනාවන්ත අංකය ඒ අංක 76. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ අපි අති දැවන්ත සුපිරි ත්‍යාගලාභීක් 20,26,000 දෙනෙක් දැන්ටම බිහි කරලා තිනවා. බලමු අද වාසනාව සෝතේ. අද ඔබ සමත් වෙනවා ධන නිධානෙන් රුපියල් 120ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට. ඒ ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කරන්නේ තලව කැලේ NLB අලෙවි නියෝජිත ධනුෂිකා දුලංශලි මහත්මියයි. වගේමයි රුපියල් 102ක බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කරනවා AKD කුලරත්න අගලවත්ත, LW රත්නායක අනුරාධපුර සහ AIK රාමනායක කොටහේනාපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 94,711 දෙනෙක් අතරේ රුපියල් 77,89,520 මුදලක් අපි අද ධන නිධානෙන් බෙදා දෙනවා. කෙටි කාලයක් ඇතුළත රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,19,76,490.32. ලංකාවේ දර්ශක ගණනක වාසනාවේ විශ්වාසයේ සංකේතය මහජන සම්පත ලොතරැයි ලොව රජර කිරුල ඔබට පළඳවන්න සූදානම් 6,214 වන වතාවටත් රුපියල් 2,40,00,000 වගේ සුපිරි තෑග්ගක් දිනව සූදානම් කරලා අපි ඔබ වෙනුවෙන්. මලම අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0,2,3,9,5 සහ 8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් 25,170,000 අපි බිහි කළ තියෙනවා. සුති අද මහජන සම්පතෙන් රුපියල් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහය ලොතරැයි පත් අලෙවි කරනවා තිලිනි ඉෂාරි ප්‍රනාන්දු බත්තේ ගෙදර සහ CS කුමාරසිංහ මල්කඩුවාව අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි ලක්ෂපතියන් 22 දෙනෙක් අද මහජන සම්පතින් බිහි වෙනවා. ජයග්‍රහය ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිතවරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, වේලුපිල්ලේ භාස්කරන් අක්කරේපත්තු, එම් අහිලන් නීලාවනේ, කාශ්‍යප විද්‍යාපති අකුරැස්ස, ප්‍රියංග රත්නවීර හොරණ, ගැමුණු කුමාර ගලිගමුව, SG කුමාරතුංග මැල්සිරිපුර, අජිත් සිල්වා මොරටුවැල්ල, ගමගේ වජිර මැදකොළඹ, අශෝක ගුණසිරි කැකිරාව, SPL කුමාරසිරි දෙබහැර, PH චන්ද්‍රපාල බලංගොඩ, රේණුකා ප්‍රියදර්ශනී ඕපනායක, කපිල අමරසේකර වත්තේගම, මහේෂ් චමල් මාරවි, ප්‍රියන්ත වික්‍රමරත්න අකුරැස්ස, සිසිර කුමාර පදියතලාව, ගාමිණී වික්‍රමසිංහ රෙදීගම, NN කුමාර දෙහිවල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, NPA අබේරත්න කෑගල සහ තවත් වාසනාවන්තෙක් මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 267,251 දෙනෙක් අතරේ රුපියල් 2,42,18,160 මුදලක් අපි බෙදා දෙනවා. මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,40,31,352. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් වැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 789 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3, 9, 5 සහ 8. එවස් නවන්ත ඉංග්‍රිසි අක්ෂරය ජයග්‍රහි අංක හතරත් සහිත කොටු පෙළේ ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වස් නවන්තින් තිදෙනෙක් අපි බිහි කරනවා. ශ්‍රේෂ්ඨ පහළ තුරයිපත් අලවි කරන්නේ උදය කුමාර පැලියගොඩ GMW අපොන්සු නිකවැරටිය සහ අජිත් නිශාන්ත හපුතලේ අපේ එල්බි අලවි නියෝජිත වරුන්. එවැගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වස් නවන්තින් 46 දෙනෙකුත් අද සම්පතින් බිහි වෙනවා. එත්සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,18,8,160ක මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙන්න. ලොතරැයිපත් අටක් තුලින් වාසනාවන්තින් 963,487 දෙනෙක් අතරේ රුපියල් 8,54,1,820ක දැවැන්ත මුදලක් NLB ජාතික ජයවන්නේ අපි අද ඔබ අතර බෙදා දෙනවා. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

Simpatię.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපිත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැත කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

පෙළයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමු වී පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන් ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණී

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලක්ෂණාගනින වෙලා උදේ 5 විනාඩි 5යි.
1: FM 93.5 FM 93.7 ලක්ෂණා Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් විබදාල ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරිපර්

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර